sunabera itulah Supreme Radio.

සරක් මගේ චූටි පොඩිත්තු හැමෝටම කොහොමද? හොඳින් සතුටින් පරිස්සමෙන් ඉන්නා නේද? මේ විදිහට පටන් ගන්න හදන්නේ ඔගොල්ලෝ ආසාවෙන් බලාගෙන ඉන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන. අදත් වෙනද විදිහටම ඕගොල්ලන්ට ඉගෙන ගන්න අහන්න ලස්සන දේවල් ගොඩක් අරගෙන තමයි මම ඇවිල්ලා තියෙන්නේ. ඔයාට තියෙන්නේ උදේ 7 වෙනකන් එක දිගට මාව අහගෙන ඉන්න. මේ විදිහට පටන් ගන්නේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: පරිපූර්ණ හොඳම වෙලාව වෙනකන් බලන් ඉන්න එපා. තේන වෙලාව හරිම වෙලාව කරගන්න. සහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
1: වැඩි වැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
0: 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන අහගෙන ඉන්න දක්ෂ පොඩිත්තන්ට තමයි අපි විෂේකාර පොඩ්ඩ විශේෂාංගය වෙන් කරලා තියෙන්නේ. ඔයාට පුළුවන් ඔයාගේ දක්ෂතාවයක් අපිට එවන්න. මේ ඒ විදිහට අපිට දක්ෂතාවයක් එවපු තවත් පොඩිත්තෙක්.
1: එනම ස්වභාවි. ඔන්න මගේ යාළුවනේ මම ආදි පත් කරන්න යන්නේ පුංචි කතාවක්. ඒ කතාවේ නම තමයි පුංචි ආපෑංච. ඔන්න එක මත්තක කැලෑවක පුංචි ආපෑංචෙක් හිටියා. ඔන්න මේ පුංචි ආපෑංච දවසක් සෙල්ලම් කර කර ඉද්දී කකුල කටුවක් කැමිලා ඉතින් මෙයා පුංචි ආපෑංච එහාට පෙරලෙනවා මෙහාට පෙරලෙනවා. ඒක දැක්ක ආපෑංච දුවගෙන ගිහිල්ලා පුංචි සූටික්කට කිව්වා. සූටික්ක පියාඹගෙන ගිහිල්ලා පුංචි හොටේ පුංචි කටු ඇදලා ගත්තා. ඊට පස්සේ පුංචි ආපෑංචයි ආපෑංචයි සූටික්කි සතුටි සෙල්ලම් කරා. ස්තුතියි.
0: හරිම ලස්සනයි. ඒ වගේම හරිම දක්ෂයි. ඔයාට පුළුවන් ඔයාගේ දක්ෂතාවයක් මං අර කලින් කිව්වා වගේ අපිට එවන්න. කොහොමද දෙවන්නේ? 0.718.89.3 කියන අපේ WhatsApp නම්බරයකට ලස්සන සින්දුවක් හරි කතන්දරයක් හරි කතාවක් හරි සද්ද නැති තැනකට ගිහින් රෙකෝඩ් කරලා අපිට එවන්න. අපි ලෑස්ති ඔයාගේ දක්ෂතාවය මුළු ලෝකෙටම දක්වන්න. ඒ විතරක් නෙවෙයි, ඔයාට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් නම්, ලස්සන නිර්මාණ කරන්න පුළුවන් නම්, අන්න ඒකටත් අපි අවස්ථාවක් දෙන්නයි මේ සූදානම් වෙන්නේ. ඔයාට තියෙන හැම සරල දෙයක් ලස්සන චිත්‍රයක් හරි නිර්මාණයක් හරි කරලා සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4 සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4 කියන අපේ ලිපිණයට එවන්න. අපි ලෑස්ති ඔයාගේ ඒ දක්ෂතාවයත් මුළු ලෝකෙටම දක්වන්න.

0: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
1: සුළු බර අඟහරුවාදා.
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්.
1: හැඩකාර බදාදා.
0: ඔය කොච්චර තේරලා හිටියත් කොන්දේකට අවල් පුරා ගන්න නෑ.
1: රස පිරි බ්‍රහස්පතින්දා.
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරන
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් 5ම උදේ 10ට. The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෙර තුන.
6: කලාවැවේ ජලය තිසාවැවට රැගෙන යන යෝධයලින් සැතපුම් 54ක් දිගයි, පළලින් අඩි 40ක් මේ ඇල පළල් වෙනවා. ඒ කාලය තුල ජයගංග කියලා සඳහන් කරලා තියෙනවා අතීතයේදී. ඔය ඇල ඉදිකරද්දී නෙපු මෙතනත් හරි ලස්සන කතා ගොඩක් තියෙනවා. එළුවගේ ගැහණු සතෙකු මේ තිසාවැවට යන මාර්ගයේ යවලා තිනවා. ඇය අඩි තියපු පාසටහන් මත තමයි මේ ජයගංගෙහිවත් යෝධයලේ ආනතිය නිර්මාණය කරලා තියෙන්නේ. ඒක නිසා හරි පරිස්සමට මේ සැතපුමට අඟලක් වෙනකන් සැතපුම් 17ක් යනකන් ඇලේ බැස්ම හදලා තියෙන්නේ. ඒ වගේම පුදුමාකාර විදිහේ වාර් ඉංජිනේරු ක්ෂණයක් මේ යෝධ ඇල තුළ යබාගෙන තියෙනවා.
5: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට වෙල්කම් ෂෝ.
7: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචිවාල දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචිවාල දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නැගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, දෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දර්ශන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
8: 89.1 Supreme Radio. Supreme Radio. Make a superior.
7: අපි හැමෝම ආසයි ලෝකෙ මොකද වෙන්නේ කියලා ඉගෙන ගන්න. හැබැයි අපිට ඒකට ඒ රටවල කතා කරන භාෂාවන් ටිකක් පුළුවන් වෙන්න ඕනේ. අපි චූටි පොඩිත්තන්ට කියලා දෙනවා ජපන් භාෂාවයි ඉංග්‍රීසි භාෂාවයි. ජපන් භාෂාව කියලා කියන්නේ හරිම ලස්සන භාෂාවක්. ජපානෙත් හරිම ලස්සන රටක්නේ. ඒ විතරක් නෙවෙයි, ඉංග්‍රීසි භාෂාව කියලා කියන්නේ මේ වෙනකොට අපි හැමෝටම පුළුවන් වෙන්න ඕනේ භාෂාවක්. මොකද ඉංග්‍රීසි භාෂාව නැතුව අපිට ලෝකෙ ඉස්සරහට යන්න හරි අමාරුයි. අපි චූටි පොඩිත්තන්ට ඉංග්‍රීසි භාෂාවයි ජපන් භාෂාවයි හරිම ලස්සනට සරලව කියලා දෙනවා. අදත් අපි චූටි පොඩිත්තන්ට කියලා දෙන්නේ අපිට නිතර කතා බහ කරනකොට අවශ්‍ය වෙන වචන කීපයක් ඉංග්‍රීසි භාෂාව වෙනුවෙන් ජපන් භාෂාව වෙනුවෙන් කියන්නේ කොහොමද කියලා. මේ විදිහට පටන් ගන්නෙ සුප්‍රීම් රේඩියෝ ලැංග්වේජ් පාසල. හරියට අහගෙන හොඳට ඉගෙන ගන්න. අද උදේ
9: කෙසා කෙසා ටුඩේ මෝර්නින්.
7: අද සවස
9: කොන්බන් කොන්බන් ටුඩේ ඊවනින්.
7: බාගය
9: හන් හන් හාෆ්.
7: ආදරය
9: ආ ඊ සු රු අයිසුරු ලව්.

0: කළකරින් සුප ශාකා මාතලේ අතුගිරිය කඩුවල ගනේමුල්ල නාරම්ම සාදම්පුල
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත්වෙනවාක
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනනු
3: පස්වාන් දහස කන සමාවසන රාජෝත්තම අනන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද අවසව
4: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්න නෑ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
2: ඈ හැබෑවට
5: සතිය දවස් පහේම දවල් දෙකට
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එක්කම රූටින් එක
7: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක
8: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නත් හරියට දාගන්නකෝ
9: Welcome show කලබලෙන් කම්බලි කමෙන් පටන් ගන්න උදෑසන හිමා වෙලා ආසනයෙන් පටන් ගන්න පටන් ගන්න සතිය දවස් පහේම උදේ හකට
10: Welcome show අනුග්‍රහය වාර්තා

0: වෙනවා රටත් දෙලවෙන ජාතියත් තම සම්පත තරණ නිධානයේ බිඳින ඔබත් කෝටිපතියෙකු වන්න.
1: මෙල්ටෝල් හිසරදය උන සිම්පතිෂාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහලය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නැගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.

0: 89.1, 89.3 Supreme Radio.
1: ඉතින් දන්නම නැතුව අපිට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසනට වෙන් වෙලා තියෙන වෙලාව දැන් ඉවර වෙලයි තියෙන්නේ. එහෙනම් ඉතින් අදට ගියාට හරියටම හෙටත් උදේ 6 වෙද්දි එන්න ඕනේ මාව අහන්න. මං එනවා හරියටම උදේ 6 වෙද්දි. එහෙනම් ඉතින් මගේ චූටි පොඩිත්තු හැමෝටම සුබම සුබ දවසක්. සතුටින් පරිස්සමෙන් ඔයාගේ වැඩ ටික කරගන්න. ඉස්කෝලේ වැඩ හොඳට කරගන්න ඕනේ. ඔයාගේ දක්ෂතාවත් අපිට වන්න. එහෙනම් ඉතින් සුබ

89.3 Supreme Radio. Supreme Radio.

0: තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: මෙල්ඩෝල් හිසරදය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: ඉතිරිදු කකා අරගෙන හතයි විනාඩි 8යි සුබදසනක් හැමෝටම සුබදසනක් චාමරයිබෝන්
1: අයබෝන්නි පෝ අයබෝන් සුබදසනක් සුබ දවසක්
0: සුබ දවසක් අද ජූනි මාසේ 9 වෙනිදා අංග හරුවාදා
1: ඉතින් අදත් ජීවිතේ වෙරවීරයෙන් දිනන්න සූදානම් වෙන ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ඉතින් අපි උදේම ප්‍රාර්ථනා කරනවා වෙනද වගේ වැටි නැගිටින්න ඕනි ජීවිතේ දිනේ දිස්සරහට යමු බාධක මැඩගෙන ඉතින් අපි ජීවිත ඉස්සරහට යමු ඉතින් තවත් අලුත් දවසක් අද ඇවිල්ලා තියෙනවා
0: සමහර වෙලාවට ඔයා අද ඉන්නේ ඔයාගේ ජීවිතේ දුක්ඛම විදියට වෙන්න පුළුවන් ඒ කියන්නේ ඔයා ගත කරන දුක්ඛම දවස හිතේ වේදනාව වැඩිම දවස අද වෙන්න පුළුවන් සහ උදේම ඔයා වැඩ අද පටන් ගන්න මේ වගේ වේදනාවක් වෙන්න පුළුවන් හැබැයි ඒ වේදනාව නිසා ඔයා ඔයාගේ දවසම විනාශ කරගන්න එපා සමහරක් වෙලාවට ඔයා ඒ වේදනාවත් එක්ක ඉන්න නිසාම ඔයාට එන හොඳම අවස්ථා ටික ඔයා මග අරගන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ නිසා වේදනාව කොහොමත් අපිට හැම දවසකම එනවා. ඒ හැම වේදනාවකටම මුහුණ දෙන්න අපිට සිද්ධ වෙනවා. එහෙම නැතුනොත් එහෙම අපි හැමදාම එකම තැන වේදනාවන් වලට මුහුණ දෙන ගමන් සතුටක් දරා ගන්න ගමන් අපි ඉස්සරහට යන්න ඕනේ. චාමර කලින් කිව්වා වගේම
1: අනිවාර්යෙන් වේදනාවන් කැක්කුම මෙලින් තමයි ඉතින් මෙල්ඩෝල් අපිත් එක්ක ඉන්නේ නේද?
0: ඒක කියන්නේ.
1: ඒකනත් මතක් කරන්න ඕනේ විතරක් නෙමෙයි ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලේ. ඔබේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන් මේ ගමන යන අපිත් එක්ක ඉන්නෝ. ඒ විතරක් නෙමෙයි ඉතින් තවත් මතක් කරන්න ඕන කෙනෙක් ඉන්නෝ අපිට.
0: තවත් මතක් කරන්න ඕනේ කියලා කියන්නේ චාමර දැන් අපිට අවුරුදු ගණනාවක ඉඳන් එක එක විදිය වසංගත හේ වෙනවනේ. ඒක අපි ඉපදෙච්ච දවසේ ඉඳන්ම අපිට අහන්න දකින්න හම්බෙන දෙයක් තමයි මෙන්න මෙහි වසංගතයක් තියෙනවා. මෙන්න මෙහි වසංගතයක් තියෙනවා. දැන් මේ දවස් ටික යනවා මෙනින්ජයිටිස් තියෙනවා. ඒ වගේම තමයි දැන් මේ මොනවාද වැස්සත් එක්ක කැස්ස උන හෙම්බිරිසාව මේ වගේ දේවල් වැඩිපුර හැදෙනවා. ඉතින් මේ දේවල් හැදෙනකොට අපි ගාව අපි ඉක්මන්ට කෙනෙක් තියාගන්න ඕනේ. ඒක නා තමයි මෙල්ඩෝල්. මෙල්ඩෝල් අපි ගාව තියාගත්තොත් තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ ඉක්මන් සහනිය ලබා ගන්න.
1: එහෙනම් ඉතින් ජීවිතය දිනනවාට සුබ දවසක් වෙන්න කියලා කියනවා. ඉතින් වැස්ස කියන්නේ වේදනාවක් නේ සමහර වෙලාවට ඉතින් වැස්සක් තියෙනවා ඉතින් සමහර තැන්වලට වැස්ස ඉතින් වැරට යන අය කුඩයක් අරගෙන යන්නේ ඉතින් එහෙනම් පරිස්සමින් ඉන්න ජය වේවා. අපි දවස පටන් ගමු. මං චාමර.
0: මම නිපුනිකා.

0: පරිපූර්ණ හොඳම වෙලාව එනකම් බලන් ඉන්න එපා. තියෙන වෙලාව හරිම වෙලාව කරගන්න. සිහි නැතිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
0: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තෑගි පැඩි වෙලා.
1: අංක 1යි ලග්න 1යි.
0: 100ක්ම ඔබ යතේ.
1: අංක 2ක් ගැලපුණාම
0: රුපියල් 1000ක්ම අතේ.
1: අංක 2යි ලග්න 1යි
0: 2500ක් අතේ. අංක 3ට
1: 50000.
0: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: ප්‍රේම් රේඩියෝ මෙල්ටන් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටන් පැරසිටමෝල් විශේෂයකි.
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපේ වෙළඳ සෙල් ජාලය කසාගල ක්‍රීම් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල් සාගම්පල
2: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
3: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
2: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද ඇඳුම්ද සපත්තුද අරවද මෙව්වද එන නම් තින බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
4: අලුත් ප්‍රොජෙක්ට් එකට GI බොක්ස් බාවඩ කරන්න කියලා.
2: මොන වර්ගයෙන්ද?
4: හොඳ වර්ගයකින්.
2: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI බොක්ස් බාර් තමයි මෙල්වා GI බොක්ස් බාර්.
5: මෙල්වා මෙතින් ගන්න කියන GI බොක්ස් බාර්.
6: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනව. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
7: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැ.
8: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
9: ටෙම්පෝ ටවුන්
8: with Ashi.
10: ජීවිතේට සිහින තියනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියේ 2,33,00,000 සුපිරි ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තය කැකිරාවෙන් ශාමලි මහත්මිය.
11: මගේ නම ශාමලි, මං ආවේ කැකිරාව ඉඳලා. මං කරන පුංචි ව්‍යාපාරයක් මම මුලින් පටන් ගත්තේ. ඒ ව්‍යාපාර කටයුතු කොහොමද දියුණු කරගන්න එක තමයි මගේ හිතේ තියෙන ලොකුම මෙව්වගම. පොඩි රෙදි ෂොප් එකක් තමයි කරන්නේ. ඒක ඉතින් ටිකක් දියුණු කරගෙන ඉස්සරහට ගමන යන තමයි මගේ බලාපොරොත්තුව. Tamanta ලැබෙන ලොතරැය මිලදී ගන්න ඕනේ. ගත්තට පස්සේ ගොඩක් අය ඉතින් හිතනවා ඇදිලා කියන කේම නෙවෙයි, අපි මිලදී ගත්තු නිසා අපට ඇදෙන්නේ. ඉතින් මං හිතනවා Tamanta පුළුවන් ගානට යන්නේ නැතිකින් ලොතරැය මිලදී ගත්තත් ඒක ජයග්‍රහණය Tamanta තියනවා. මං දකින්න එක දෙයක් තමයි ලොතරැය මිලදී ගන්නකොට මං හිතන දෙයක් දිනුම් ඇදෙනවා කියලා මිලදී ගන්නවා. කවදාවත් දිනුම් නැහැ කියලා මිලදී ගන්න හොඳ නැහැ ලොතරැය. එතකොට Tamanta හිතන්නේ නැති විදිහට Tamanta දිනුමක් ලැබෙනවා ඒක. ඇත්තටම ජාතික ලොතරැය මණ්ඩල ගොඩක් මං ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ පුංචි ව්‍යාපාර කරන තරුණ පරපුර මේ වගේ කෙනෙකුට ඇදිච්චාම ඉතින් ගොඩක් ප්‍රයෝජනයක් තියෙනවා. මොකද තරුණ කෙනෙක්ට මේ වගේ ලොතරැය ගැනීම තේයාගේ අනාගතේ ජය ගන්න හැකියාව ගොඩාරියක් තියෙනවා. ඉතින් මං හිතනවා කවදාරි හොඳ තැනකට යන්න අදිටාලම ලැබුණා නම් මේ ලැබුණ ලොතරැයි මණ්ඩලේ හරහා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ලොතරැයි මණ්ඩලේ ලැබිච්ච ත්‍යාග පිළිබඳ ලොතරැයි මණ්ඩලේ කියලා දනාතම.
10: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB 89.1

0: අදටයි විනාඩි 21යි වෙලාව. කාලගුණ ගැන මතක් කරන්න තෝරේ නේද?
1: විජින් වෙට වැසි තියෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. බස්නාහිර සබර්ගමුව වයඹය වගේම ගාල්ල මාතර නුවර නුවරඑළිය දිස්ත්‍රික්කවල ගිගුරුම් සහිත වැසි ඇති වෙන්නත් පුළුවන් කියලා තියෙනවා. අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් වැසි ස්වල්පයක් ඇති වෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. මධ්‍ය කඳුකරයේ සහ අනිකුත් ප්‍රදේශවලට යම් ආකාරයක සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ක් 40ක් වගේ වෙන්න පුළුවන් කියලා තියෙනවා. ඔය විදිහට තමයි ඉතින් මේ සමස්තයක් විතර ගත්තාම කාලගුණ තොරතුරු වාර්තාවේ ඊයේ සහ අද අතර ලොකු වෙනසක් නැහැ. අර මුහුදු ගමන් යන අපේ ආදරණීය ධීවර ප්‍රජාවට කියන දින ඉතින් කාලගුණ නිවේදන මත සැලකිලිමත් වෙලා තමන්ගේ ධීවර කටයුතු කරගෙන යන්න. මොකද මේ අපි දන්නේ නැහැ සුළං ප්‍රවාහය කොයි ආකාරයේ වැඩිවීමක් සිද්ධ වෙයිද කියලා. හදිස්සිය ඇති වෙන්න පුළුවන්, කුණාටු තත්ත්වයක් නැති වෙන්න පුළුවන්, ඒ වගේ දේවල් වෙන්න පුළුවන් නිසා පුළුවන් තරම් සැලකිල්ලෙන් ඉතින් අපේ ආදරණීය ධීවර ප්‍රජාව වැඩි අවධානයෙන් කටයුතු කරන්න ඕනේ. ඒ අතර දැන් මේ අර මාවේ පාලම දන්නව නේද? ඔය කුරුණෑගලට යනකොට තියෙන.
0: ඔව්.
1: දැන් දිට්වවලින් ආපු අර ගොඩ ගිහිල්ලා තියෙන කුණු කසල ඇවිල්ල ගස් රොඩු ගස් කොටන් ඔක්කොම දැන් මේ දවස්වල දැන් ඒක සුද්ධ කරන්න පටන් ගන්න තියෙනවලු. මාස කීයක් ගිහිල්ලාද නේ? දිට්වම මතකත් නැහැ මිනිස්සුන්ට නේද?
0: දැන් දැන් සුද්ධ කරන්නේ.
1: ගිරිවල පොලිස් වසමේ පිහිටි මාවේ ජලපහරට ගසාගෙන ආපු උණ පඳුරු ඒ වගේ දේවල් අයින් කරන කටයුතු සිද්ධ කරනවා කියලා නෙටඹු මාර්ග සංවර්ධන අධිකාරී ඉංජිනේරු අංශ කියලා තියෙනවලු. එතකොට හෙට උදෑසන 8:00 සිටලු වැඩේ වෙන අද ඒ කියන්නේ අද වෙනිදා අද උදේ 8:00 සිට වෙනවලු විකල්ප මාර්ග ගොඩක් හඳුන්වා දීලා
0: තියෙනවා.
1: දැන් වල වෙන් කරන එක දෙලොකු දෙයක් නේද?
0: ඔව් මෙච්චර දවස් ඕක තියලා දැන් සමහරක්නේ මෙහෙම කරන්නදී චාමර. ඒ කුණු ටික අයින් කර ගන්න බලන් ඉඳලා අර පල් වෙන කන්ට කියලා එහෙම ලේසින් අයින් කරලා ඊට පස්සේ එහෙම විදියට දානව ඇති. දිරණ නොදිරණ දේවල් ටික වෙනම එහෙම දාන්න වෙනත් තියලා ඇත්තේ.
1: කොහොම හරි ගමන්න දැන් හරි ඉතින් මේ වැඩේ කරන්න මතක් වුණේක නැත්තම් ඉතින් ආයෙත් වැස්ස වැඩි වුණු ගමන් පාලම බුඩින් තමයි වතුර යන්නේ. බෝට්ටුවේ පීන තමයි යන්නේ ඊට පස්සේ.
0: ඊට පස්සේ පාලමෙන් උඩහා ඉන්න සමහරක් විට යට වෙනවා නම් ඒ අයව ඊළඟ පොඩි වැස්සට යාළුව යට වෙනවා. මොකද ඉතින් වතුර ටික හරියට බැහැගෙන යන්නේ නැහැ නේ. ප්‍රශ්න තියෙනවනේ. හරි දැන් කොහොමවත් ඉතින් ජීවිතේ හැමදේම පිරිවැල්ට පරක් වෙලා හරි හැදෙනවනේ චාමර. සමහර මිනිසුන්ගේ ජීවිතේට වාසනාව හම්බෙන්නේ පරක් වෙලා චාමර. මේ මිනිස්සු හැමදාම කල්පනා කරගෙන ඉන්නවා අනේ ඇයි මටම මෙහෙම වෙන්නේ? ඇයි අනිත් මිනිස්සු හැමදේම කරගන්නේ ඉතින් මට හැමදේම පරක් වෙලා හම්බ වෙන්නේ කියලා. පරක් වෙලා වුණත් ඔයාට හොඳ දෙයක් හම්බ වෙනවා නම් ඔයා සතුටු වෙන්න. පරක් වෙලා හරි වාට හම්බුනේ හොඳම හොඳම දේ. වේලාසනින් වැරදි දේවල් වලට ඔයා යන්නේ නැතුව පරක් වෙනකන් හරි ඉඳලා ඔයාගේ ජීවිතේට වටිනම හොඳම දේ ඔයා ගත්ත කියලා සතුටු වෙන්න. ඒ අතරේ ඔයාට පුළුවන්කම තියෙනවා අද දවසේ පොඩ්ඩක් එළියට පහලියට යද්දී රුපියල් 40ක් වියදම් කරලා අද සම්පත ලතරයි පතක් මිලදී ගන්න. මොකද අද සම්පත ඔයා ගත්තොත් එහෙම ඔයාට පුළුවන්කම තියෙනවා අර අර අපි කියන්නේ මේ වෙලාවේ වාසනාව ඔය දැන් ඇදෙන වාසනාව තියෙනවානේ අන්නේ වාසනාව ආයි කර ගන්න පුළුවන්කම තියෙනවා. මහජන සම්පත දිනුම් වාරෙන්ට හොරා ගන්නා ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපීමෙන් අද සම්පත ජයග්‍රහකෙන් තෝරා ගන්න ලබනවා.
1: ඉතින් මෙන්න මතක් කරන්නේ ඔයාලට කොච්චරක් විතර ත්‍යාග මුදල් ලබා ගන්න පුළුවන්ද කියලා. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපීමෙන් ඔයාලට පුළුවන් රුපියල් 250,000 කිමි කරගන්න. ඒ වගේම අවසාන අංක හතර ගැලපීමෙන් රුපියල් 50,000ක් තියෙනවා. අවසාන අංක තුන ගැලපීමෙන් රුපියල් 4,000ක් දිනා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි තව සෙසු ත්‍යාග ඉතින් ඔයාලට දිනා ගන්න පුළුවන්. අද වියදමට අද සම්පත අරගෙන බලන්න ඉතින් ඔයාට වාගේ දවස සුභ කරගන්න තියෙන හොඳම අවස්ථාව තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ අද සම්පත ලොතරැයි කියන්නේ.
0: දැන් ජාතික ලොතරැයි මණ්ඩලෙන් ඒ වගේ වාසි දෙද්දි චාමර හිතන්නකෝ ඔයා වෙල්ඩින් වැඩ කරන කෙනෙක් කියලා. දැන් සමහරක් විට වෙල්ඩින් වැඩ කරන ඔයාට වෙන්න පුළුවන් අද දවසේදී මේ ඔයාට මේ වාසනාව හම්බ වෙන්නේ. ඊට පස්සේ ඔයා කල්පනා කරනවා දැන් මට ඕන කරන හොඳම දේවල් ටික මම ගන්නවා.
1: ඊට පස්සේ ඔයා වෙල්ඩින් කර්මන්තේ නතර කරා. දැන් මට සල්ලි දෙනවා කියලා හිතාගෙන වෙනක් පඩක් ගන්න.
0: එහෙම කළා හරියන්නේ නැහැ. හරිද? ඔයා ඔයාට තියෙන ඔයාගේ දක්ෂතාවයේ උපරිමයෙන්ම ඔයාට දෙන්න පුළුවන් වෙල්ඩින් කර්මාන්තයට නම් ඔයා ඒක තවත් ඔයාගේ මිකෙල බිස්නස් එක පටන් අරගෙන ලස්සනම තැනක් හදාගෙන
1: ඒක තවත් ඩිසයින් නිර්මාණය කරන්න නේද?
0: ඒකනේ
1: ජීවිත දේවල් හදන්න පුළුවන් නේ.
0: ඒවට ඕන කරන හැමදේම ගන්න ඕනේ. දැන් ඊට අමතරව දැන් ඔය මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තියෙනවා.
1: දැන් ඔය වෙල්ඩින් කර්මාන්තය ගැන කියද්දි නිපු මට නම මතක නැහැ සමා වෙන. දැන් ඔයා මේ කතා කියන හින්දා මට ඒක මතක් වෙන්නේ. චීනයේ නගර අලංකරණ කරන ගොඩාක් වෙයි මේ අබලියක දෙකතු කරලා හදපු අශ්වයෝ හැම
0: එහෙම
1: තියෙනවා ගොඩක් තැන්වල. ඒ නිර්මාණකරණය කරපු නිර්මාණකරුවා ලංකාවේ. ඉතින් ඒ වගේනේ කොච්චර දේවල් කරන්න පුළුවන්ද වෙල්ඩින් කාර්මික ශිල්පීන්.
0: ඒකනේ. දැන් ඉච්චර දේවල් තියෙද්දී ඔයා සමහරක් විට පාවිච්චි කරන්න දැන් ඔය පෑස්තුම් වලට පාවිච්චි කරන දේවල් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝඩ වලට ගන්න දේවල් ඒවා ගැටලුයි නම් එතකොට ඔය වෙල්ඩින් නිර්වද්‍යතාවයට හරියට දෙන්න හම්බ වෙන්නේ නැහැ.
1: සාමාන්‍ය ඔකට වෙල්ඩින් කූරු කියලා තමයි අපි කියන්නේ සාමාන්‍ය. හරි? මේ වට මේ ඉලෙක්ට්‍රෝඩ කියලානේ සාමාන්‍ය ඇත්තම නම නේද?
0: ඔව්.
1: කොහොමාරි මේ අර නිපුකු වගේ හොඳ තාක්ෂණික සහ විශේෂයෙන්ම මේ අවම ලෝබර අවම දුම් විමෝචනය ඒ වගේම බලශක්ති කාර්යක්ෂමතාවය කියන එක ගොඩක් වැදගත්.
0: උපරිමයටම තියෙනවා.
1: පිරිසිදු නිර්වෛද්‍ය වෙල්ඩින් සේවාවක් ලබා ගන්න උන් අනිවාර්යෙන්ම මේවා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි තෝරගන්න උන්.
0: අනික SLS සහතික කළ ලංකාවේ පළමු වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි මේ මේල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ. ඔයාට කිසිම බයක් නැතුව මේල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා.
1: දශක දෙකකට වඩා වැඩි විශ්වාසයක් තියෙන මෙල්වා සන්නාමය ඉතින් අපිට හුරු පුරුදු අපිට ලෙංගතු අපිට විශ්වාසදායී නමක් ලංකාවේ. ඉතින් මේ මහපොළවේ තියෙන නමක් තමයි මෙල්වා කියලා කියන්නේ.
0: දැන් මහපොළවේ තියෙන නම් වලට චාමර අපි හැම වෙලාවකම කියනවානේ මහපොළවත් එක්ක අපි ගැටෙන්න ඕනේ. මහපොළවත් එක්ක ගැටලා තමයි අපි අපේ දේවල් ටික කරගන්න ඕනේ. අපි මහපොළවට බරක් වෙන්න නැතුව ජීවත් වෙන්න කියලා කියනවානේ. මහපොළවට බරක් වෙන්න නැතුව ජීවත් වෙන්න නම් අපි
1: ඊයම දර්ශක හරියට පවත්ත ගන්න ඕනේ.
0: වැඩි වෙලා තියෙන්නේ නිසා ඉතින් මේ හරියන්නේ කිලෝ තුන හතරකින් වැඩි. ඉතින් ඇත්තන යන්නේ ඔය කිලෝ තුන හතරකින් වැඩි වෙලා තියෙන චාමර. ඒ කොහොමුණත් චාමර මෙවා යන්න ඕනේ කසාගලකට. කසාගල ග්‍රීන් සුප් එකට යන්න ඕනේ. මොකද කසාගල ග්‍රීන් සුප් එකේ තියෙනවා ඔයාට ඔය මේ බර වැඩි කරගන්නත් බර අඩු කරගන්නත් අර කෑම ගන්න විදිය හරියටම
1: බර වැඩි වෙන්නේ කියලා ස්ථිරයි.
0: මොකද
1: මේ වැඩි හරියක් මේ නරක් වෙන දේවල් අනම්මනම් ඒව නැහැනේ. හරි ප්‍රමිති සහගත මේවා තමයි තියෙන්නේ. ඒ කියන්නේ අසීමාන්තික විදිහට බර වැඩි වෙන්නේ
0: නැහැ. ඒ වුණාට මම කියන්නේ එහෙම නෙමෙයි. බර වැඩි කරගන්න පුළුවන් චාමර. මොකද එහේ ඔක්කොම ගණන් අඩුයිනේ.
1: හරි හරි. ඔයා කියන්නේ මල්ලේ බර වැඩි කරගන්න පුළුවන් කියලා.
0: මල්ලේ බර වැඩි කරගන්න පුළුවන් සහ ඒ මල්ලේ බර වැඩි වුණාම පස්සේ ඒකේ එක එක ಜಾති හදන්න හිතනවානේ චාමර.
1: අනිවාර්යයෙන්ම.
0: එතකොට ඉතින් අර බඩ පිරෙන එක වැඩි වෙනවා.
1: ඔව් එහෙම වෙන්න පුළුවන්. මොකද දැන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නේද? හෘදතාපල් වෙන්න පුළුවන්. ඊට පස්සේ ලුණු වෙන්න පුළුවන්. සුදු ලුණු වෙන්න පුළුවන්. උසස්ම தත්වේ තමයි තියෙන්නේ නේ.
0: සීනි
1: සමහර සුදු ලුණු තියනවා නේද නිකන් අර නිකන් ටෙනිස් බෝල් වගේ. වට තියනවා මේක පොත්ත නේද කියන්නේ. පොත්ත වට තියෙන එබුවට පස්සේ මුකුත් නෑ
0: ඇතුලේ. මුකුත් නෑ ඇතුලේ මුකුත් නෑ සමහර ඇතුලේ පුස්. හැබැයි එහෙම නැතුව හොඳම ගුණාත්මක ආහාර ද්‍රව්‍ය වගේම ඔයාට තියෙන ග්‍රොසරි අයිටම්ස් පවා ගන්න පුළුවන් අඩුම මිලකට කසාගල ග්‍රීන් සුප් එකට આવත් එහෙම කසාගල ග්‍රීන් සුප් අලුත් තැනක් අඩුම මිලක් කියලා මතක් කරන්න ඕනේ. ශාගා තියෙන අමාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල ගම්පල කියන තැන්වල. ඉතින් මේ අවුරුද්ද තවත් බොහෝ තැන්වල අලුත් ශාකා ආරම්භ කරන්න නියමිතයි කියන එක මතක් කරන්න ඕනේ. කසාගල ගෲප් ඔෆ් කම්පැනිස් අනුබද්ධ කසාගල ග්‍රීන් සුප් වෙත ඔයාත් අදම යන්න. මේක ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් ඔයා දැමම කතා කරන්න බින්දු 1.64.02.12
1: මගේ දැන කසාගල වැඩේ පටන් ගන්න ටිකක් තියෙන ටිකක් මේ ග්‍රාමීය මට්ටමින් කොළඹට එන්න.
0: දැන්
1: ගොඩක් ඒවා නැත්තම් කොළඹනේ හදලා ගමට යන්න බලන්නේ ගමට යන්නේ
0: නැහැ. ඔව්
1: කොළඹ විතරක් එකක් දාන කියනවා අපි අඩුවට දෙනවා කියලා නේද? එහෙම නෙවෙයි.
0: ඊට පස්සේ අර දුරින් මිනිස්සු එන්න ඕනේ අඩුවට ගන්න මේ
1: ලොකු ට්‍රිප් එකක් ගන්න බඩු ගන්න.
0: බඩු ගන්න.
1: හැබැයි කසාගලක් දරන බස් වේද ඇවිල්ලා යන්නේ නේද? ට්‍රිප් එක එහෙම හරියන්නේ
0: නැහැ. කසාගල එහෙම කරේ නැහැ. කසාගල හේතුව අපි කොළඹට විතරක් නෙමෙයි හැම තැනකටම දෙන්න ඕනේ.
1: කොළඹට කිරි ගමට කිරි නැහැ නේද?
0: නෑ නෑ.
1: කොළඹටත් කිරි ගමටත් කිරි දෙන සංකල්පය තමයි තියෙන්නේ.
0: මාතලේ තියෙනවා, අතුරුගිරියේ තියෙනවා, කඩුවෙල තියෙනවා, ගණේමුල තියෙනවා, නාරම්මල තියෙනවා, ගම්පල තියෙනවා. වැඩේ ඉවරයි. එතනින් හරි.
1: එනවා ඉතින් ඔයාගේ ළඟම නගරයටත් ළඟදීම දවසක කසාගල සමූහ ව්‍යාපාරේ කසාගල ග්‍රීන් සුපර් එකගෙනවා කියලා මතක තියාගන්න. හරි
0: එහෙනම් ඉතින් ඒ ගැන මතක් කරන ගමන් අපි කෙටි විරාමයකට යන්න ලෑස්ති. වෙලාව මතක් කරන්න.
1: වෙලාව 7:30 දැන්.

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: උසස් මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0112.
2: මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
3: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
2: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද ඇඳුම්ද සපත්තුද අරවද මෙව්වද එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
4: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
2: මොන වර්ගයෙන්ද?
4: හොඳ වර්ගයකින්.
2: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
5: මෙල්වා මෙති දන්න කියන GI box bar.
6: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
7: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
8: එව මෙහෙව.
9: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
7: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
10: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
7: ඈ හැබෑවට
11: සතිය දවස් පහේම දවල් දෙකට
12: සින්දු කපේ වික් නිමේෂා
13: 89.1 89.3 Supreme Radio Supreme Radio Supreme Radio Makiyanda Makirata

0: Ladies and gentlemen, Morning Shlega, the Welcome Show.
1: උදේ 7:00 විනාඩි 45 දන් වෙලාව අපි යන රැස් වෙන්නේ පුවත් සිරස්තල කියන හැබැයි ඊට කලින් අපි අනිවාර්යම ශාමර මේ මෙල්ඩොල්ලා කරන් ඉන්න ඕනේ. මොකද මේ ඇහෙන ටික මේ ඇහෙද්දි ඔලුව කැක්කුම හැදිලා වමනෙත් හැදිලා කලන්තෙත් දාලා එහෙම ප්‍රශ්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා
2: මෙල්ඩොල් එකක් අපිත් බීලා තමයි යාවේ නැත්තම් වැඩේ කරගන්න වෙන්නේ නැති පාටක් තියෙනවා.
1: ඔව් වැඩේ කරගන්න වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාගේ උන හිස රදේ ප්‍රතිශ්‍යාව මේ වගේ ගැටලු තියෙනවා නම් අනිවාර්යයෙන්ම අමතක කරන්න තු මෙල්ඩොල් එකක් බොන්න. එහෙම බිව්ව තමයි ඔයාට අර දවසම ශක්තිමත් ඉන්න හම්බෙන්නේ. සමහර කට්ටිය චාමර උදේ පාන්දර වැඩ පටන් ගන්නෙ මොළු කැක්කුම තියාගෙනනේ.
2: ඔව්.
1: ආපහු ඔලෝ කැක්කුම තියාගන්න ඕනේ නැහැ. මෙල්ඩෝල් වලට වටික්මන් සහනිය හම්බෙනවා. මේක පැරසිටමෝල් විශේෂයක් කියලා ඔයාට මතක් කරන්න ඕනේ.
2: අනිවාර්යයෙන් අනිවාර්යයෙන්. අපි මුලින්ම ලංකාදීප පුවත්පතර අවධානය යොමු කරමු. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මහරෑ වහලෙන් බැස ප්‍රාදේශීය ලේකම් පුටුවේ මඩනාවල. ලියකියවිලි තවුස්සලා.
1: කොච්චර
2: මිෂන් එකක් තමයි ගිහලා තියෙන්නේ. සමහර වගේ දේවල් කරන්නේ ඇත්තටම සොරකම් කරන්නේ. හැබැයි සොරා කරලා නෑ. ලිය කියවිලි හැම අවුස්සලා තියෙනවා. ඒවා ඉතින් මිනිසුන්ගේ පුරවැසියාගේ ලියුම් ඉතින් නේද? ඔන්න ඔය වැඩ තමයි වෙන්නේ ඉතින්.
1: මඩ ගන්න එච්චර මෙහෙමක් කරන්න කියන්නේ අනේ මන් දන්නේ. ඔයාලට වෙන මෙහෙමක් දුන්නොත් එහෙම ඔගොල්ලෝ 100,000ක් අපේලා කරේ මන්නා කියන්නේ මඩ ගන්න මෙච්චර ඔගොල්ලෝ මහන්සි වෙනවා නම් එහෙම. ඔය වගේ මිනිස්සු එන්න ඕනේ මන්නා කියන්නේ චාමර රට ජාතිය මේ රැක ගන්න මන්නා කියන්නේ. බලන්නකෝ ඉතින් නේ.
2: ඔව් ඉතින් පිටකොන්දක් නැති වැඩේ ඉතින් නේද ඔය.
1: අනේ මන් දන්නේ.
2: කල්පිටිය පොලිසියම මාරු කරයි. මුහුදු තීරේ ජාවරම් වලට හවුල් වෙලාලු. ඕසි විතරක් ඉතිරි වෙන්න මුළු පොලිසිය මාරු කළාලු. කල්පිටියයි වඩත දකුණගේ මාතර පැත්තර නේද? මාතර දිහා කට්ටියමයි ආපනේ දියා. කොහොමම ඉතින් මාරු කරගෙන තමයි ඉන්නේ.
1: හැබැයි
2: ටීම් එක මැනේජර් එකේ ප්‍රශ්නයක් තියෙනවා නේද?
1: ඒකනේ.
2: ටීම් එකමනේ ඇත් ඉන්නේ.
1: ටීම් එකම යවන්නේ පාරේද?
2: ඔව් ටීම් එක යවන්නේ මොකද ඕක මේ එස්එ මෙහෙමුවා නෙමෙයිනේ 8 man ටීම් මෙහෙමුවා නෙමෙයිනේ. කල්පිටිය පොලිසිය ස්ථානාධිපතිව ඇර සියලුම නිලධාරීන් වහම ක්‍රියාත්මක වුණ පරිදි පුත්තලම කොට්ටාෂයේ වෙනත් පොලිස් ස්ථානයකට මාරු කරලා තියෙනවා. ගොඩක් දුරකට නෙවෙයි යවලා
1: තියෙන්නේ.
2: පොලිස්පතිවරයාගේ නියෝගය මත පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයා තමයි මේ තීරණ අරගෙන තියෙන්නේ කියලා තියෙනවා.
1: කොහොම
2: හරි ප්‍රශ්නාර්ථයක් ඉදිරි කරලා තියෙන්නේ මුහුදු තීරේ ජාවාරම් වලට හවුල් වෙලා කියලා තමයි ලංකාදීපේ කියලා තියෙන්නේ. ඒ වගේම පේරාදෙණියේ සරසවියෙන් හෙලිදරව්වක් ලංකාවේ නායකාරයන් 135කින් නැගලා.
1: අතමත් 135කින් විතරද?
2: ඔව්. මම ඒකට වැඩිය සතුරුයි මේ පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ හෙලිදරව්වක් කියවට පස්සේ ගොඩ කාලෙකින් අපි හැම මේ වார்த்தාවක් කියුවේ නේද?
1: ඔව්.
2: ශ්‍රී ලංකාවේ ජනතාව පෞද්ගලික සහ පරිභෝජනයන්ට අදාළව විවිධ ආයතනවලින් ණය ගැනීම ඉකුත් දවස්වල තුල 135කින් පමණ තියුණු ලෙස ඉහළ ගිහින් තියෙනවලු. දැන් මේ සමවනනිපු දැන් මේ මහා බැංකුව මගින් අනුමත කරලා තියෙන ගොඩක් මූල ආයතනවලින් ගත්ත ණය. පොලේ මුදලාලිගේ ණය ටික උතන නැහෙනි. කඩේ මුදලාලිගෙන් ගත්ත ණය ටිකත් නැහැ. නේ ඒතොර තව තවයේ හිතවතුන්ගෙන් ගත්ත ණයත් මෙතන නැහෙනි. දැන් ඒව ගත්තත් මේ නිල සංඛ්‍යා කියන්න බැරි වෙයි මං හිතන්නේ.
1: ඒක තමයි මං කිව්වේ 135කින්ද නැගලා තියෙන්නේ කියලා මං අහුවේ ඒක. මොකද ඒ තරමටම මිනිස්සු ඉන්නේ ලොකු
2: ප්‍රශ්නකාරී.
1: මිනිස්සු ඒ ගත්තු ණය ගෙවා ගන්න බැරුව කී දෙනෙක් ඉන්නවද චාමර? කියන්නේ මිනිස්සුන්ට එදා වේල කන්නත් අමාරු කොට පවුලක හිතන්න 4-5 දෙනෙක් ඉන්නවා නම් එහෙම.
2: ඔය කියන්නේ නෙපුනි කියන්නේ වේලක් කන්නත් මිනිස්සු ණය වෙනවා නේ.
1: ඔව් වේලක් කන්නත් ණය වෙනවා. හිතන්නකෝ අපේ මොකක් හරි තියෙන පිනකට චාමර අපි මොකක් හරි කරගෙන ඉන්නවා. හැබැයි ඉතින් අපිටත් හෙට දවසේ මොකක් වේද කියන්නේ අපි දන්නේ නැහැ. මේ තියෙන තත්ත්වෙ ඉස්සරහට මෙහෙම මෙහෙම යද්දි
2: අතපය වළංගු විලං මේ කියන්නේ වළංගු නැති වුණොත් එහෙම ප්‍රාණය නැති වුණොත් එහෙම ඉතින් අපිටත් ওই ටික තමයි වෙන්නේ ඉතින් නේද?
1: අනික චාමර හිතන්න දැන් ඔච්චර දේවල් ටික වෙලා ගෙදර ඉන්නවා නම් අසනීප අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් ගෙදර ඉන්නවා නම් අසනීප දරුවෙක් ඒ දරුවාට වියදම් කරන්න දැන් දන්නවා ලංකාවේ බෙහෙත් ගන්නත් ලේසි නෑනේ චාමර. අපි රජයේ ස්පිරිතාලයට ගියාම පස්සේ රජයේ ස්පිරිතාල වලින් සමහර අසනීප වලට ඇතුළෙත් බෙහෙත් නෑ එඩියෙන් ගන්න කියලා කියනවා. එතකොට එතෙන්ටත් සමහර බෙහෙත් ලොකු ගාණක් අපිට ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට ඒ වගේ ගණන් දීලා තමයි බෙහෙත් ගන්න වෙන්නේ. ඉතින් කොහොමද මිනිස්සු ජීවිතේ ගෙවාගෙන යන්නේ? එතකොට ඉතින 135කින් නෙමෙයි මිනිස්සු ණය වෙන්නේ. ඊට වඩා වැඩි වෙනොත් මිනිස්සු ණය වෙනවා. ඉතින් ඒ නිසා මේක මොකක් හරි දෙකින් විසඳෙන්න ඕනේ. මොකක් හරි පැත්තකින්
2: මාරු කරන්න යද්දී අත්තරංගුවට අරගෙන තිනවා මෙන්න මෙයා.
1: හරිද?
2: කොළඹ කතක ළඟ කෝටි 21ක හොර ඩොලර්
1: කෝටි 21ක
2: ඩොලර් හොඳයි
1: හොඳයි
2: මෙරටින් සොයාගත් ලොකුම හොර ඩොලර් නෝට්ටු තොගේ තමයි මේ වාර්තා වෙලා තියෙන්නේ මාරු කරන්න දැහුව වෙලා තියෙන්නේ මේ දන්නකො ඩොලර් කෝටි 21ක් කියන්නේ
1: මරු නේද
2: ලොරි එකක් පටගන්න ගියත් දන්නේ
1: හොඳයි
2: සලේ සත්‍යග්‍රහය අට්ටාලේ පොලිසියෙන් ගලවයි ත්‍රස්ත පනත යටතේ සලේගෙන් ප්‍රශ්න කිරීම වරදක් නැහැ

0: වරලත මාධ්‍ය වෘතිකයන්ගේ ආයතනය පිහිටවීමේ පනත් කෙටුම් පතක් කියලා තියෙනවා. අපි දැක්ක ඒ සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය තුලදී කෙටුම් පත් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් පාර්ලිමේන්තුවේදී සම්මත කරගෙන එයත් ඉතා හොඳ වැඩපිළිවෙලක් ඉදින් නේද? ඒකනත් අපි කියන්න බෑ නිකන් ඉදින් නේද? පාසල් දැරියකට අතවර කළයි අරණායක ශ්‍රී ලංකා ප්‍රාදේශීය සභා මන්ත්‍රී රිමාන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් තමයි රිමාන්ඩ් කරලා තියෙනවා කියලා ඔන්න කියලා
1: තියෙනවා. ඒ වගේම තමයි මොකද චාම්රාර තියෙන්නේ විමල්ගේ බිරියගේ නමට ගත් හෝකන්දර ඉඩමේ ඔප්පුව ලියද්දී ඇය ආවේ නැහැ. නොතාරිස්වරයා උසාවියට ගියා කියලා සඳහන් වෙනවා.
0: කවුද දන්න යාවේ?
1: ඒකනේ.
0: නීතිඥවර එන්න තියෙනා නේද? හෝකන්දර ආගේ පැත්තේ තියෙන නෑනේ හිටියා.
1: ඉරේහා. හිටියා තියෙන්නේ. අයියෝ ඒ වට අපේ වැඩ දෙන්නේ.
0: නිකන් මන් දන්නේ නෑ. පාස්කු දින ප්‍රහාරය ගැනත් කියලා තියෙනවා. සිරිල් ගාමිණී පියතුමා.
1: ඔව් පාස්කු දින ප්‍රහාරය ගැන කියලා තියෙන්නේ. පාස්කු දින ප්‍රහාර විමර්ශන වලට දේශපාලන මැදිහත් වීම එපා. රණවිරු ලේබලයට මුවාවි මිනි මරන්න අපරාධ කරන්න බෑ කියලාත් සඳහන් කරනවා. ඒ වගේම තමයි
0: සුරේෂ් සලේ අපහාස නඩුව සමත කරන්න කිහිප විටක්ම කතා කළා කියලා කතෝලික සභාව කියනවා. කතෝලික සභාව නියෝජනය කරමින් සිරිල් ගාමිණී පියතුමන් තමයි මේ ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ ගැනත් අද දිනමින පුවත්පත වාර්තා කරලා
1: තියෙනවා.
0: මෙරට ඉතිහාසයේ ලොකුම ව්‍යාජ ඩොලර් ජාවාරම ගැනත් වාර්තා කරලා තියෙනවා. මේ අර කෝටි 21ක හොර ඩොලර් නෝට්ටු තොගේ පිළිබඳව කියලා තියෙන්නේ. ඉරානයේ මේශ්‍රාලයට මිසයිල් ප්‍රහාරයක්, ඊශ්‍රායලයේ දැඩි ප්‍රතිචාර කියලාත් වාර්තා කරලා තියෙනවා. දකුණු පිලිපීනයට රික්ටර් පරිමාණ 7.8ක ප්‍රබල භූකම්පනයක් සිද්ධ වෙලා තියෙනවලු. ඒ විදිහට තමයි ඉතින් ප්‍රධාන පුවත් සිරස්තල අද දවසේදී වාර්තා කරන්නේ. රටම එකම මෙහෙයුමකින් දින 221කදී මද්‍රව්‍ය ටොන් 11ක් අතරංගුවට කිලෝ 11000ක්.
1: මට තේරෙන්නේ නැහැ චාමර.
0: ඩොලර් කෝටි 21යි හොර ටොන් 11යි මද්‍රව්‍ය නේද?
1: මේ මෙච්චර දූෂණ දේවල් තියෙද චාමර, අක්‍රමිකතා තියෙද්දි ලංකාව මෙහෙම තියෙන එක පුදුමයි මන් නම් කියන්නේ. ඒ කියන්නේ ලංකාවේ තරුණ තරුණ ඉලක්ක කරගෙන රට වටේම මේ වගේ ප්‍රශ්න යනවා, මද්‍රව්‍ය ප්‍රශ්න යනවා. ඉතින් මේවා හැමදාම ඉතින් අල්ලනවා කියලා කියනවනේ. හැමදාම කෝටි ගණන් වලින් අල්ලනවා කියලා
0: කියනවා. ටිපර් වල ගේන්නේ නැත්.
1: ඒකනේ.
0: නේද? ටොන් ගණන් ටිපර් වල තමයි දාන්නේ නැත්.
1: නේද? හැබැයි ඉතින් තමන්නේ මොනවා කරන්නද නේ?
0: ලංකාවට වැඩි බර ඇති දැන් මද්‍රව්‍ය නේද? අල්ලනවා අල්ලනවා ඉවර යන්නේ. ඕනවා තමයි ඉතින් ප්‍රධාන පොස් සිරස්තල වාර්තා කරලා තියෙන. අපි කෙටි විරාමයකට යන්නත් ඕනි. වෙලා මතක් කරන්න උදේ 7:49යි දැන්.

0: සුප්‍රීම් රේඩියෝ ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: වාර්තාතික වාර්තා කබනි කෝටි 8 NLB ධනරිතහනේ රුපියල් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: පෙරලිකාර සඳුදා
4: සතියේ
5: දවස් පහේම උදේ 10ට
6: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: එන්න

0: voglio giocare a Reggimera e Tenda.
1: උදේ 7යි විනාඩි 54යි දැන් බලාව NLB දන නිදහනය. ඔයාට නිදහන ගොඩ දාන්න ඕනේ නැහැ. ඔයාගේ ජීවිතේම නිදහන ගොඩ දැම්ම වගේ කරන්න බලාගෙන ඉන්නෝ. මොකද ඉතින් හිතන්නකෝ කෝටි ගාණක දෙනුමැදීම ඔයාට නිකම්ම අරන් දෙනවා කියලා කියන්නේ රුපියල් 40කට කෝටි ගාණක දෙනුමැදීම අරන් දෙනවා කියලා කියන්නේ ලේසි වෙන්නේ නැහනේ. මේ අවුරුද්දේ මැයි මාසේ 29 වෙනි සිකුරාදා කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාගයක් කන්ද උඩ රටට ලබා දෙන්න පුළුවන්කම ලැබුණ. ඉතින් ඔහුට හරි අයට හරි වාසනාව උදා වුණා මේ නිදහණය ඔහුගේ හරි අයගේ හරි කරගන්න.
2: ඉතින් ඔයාලට මතක් කරන්න තියෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ කෝටිපති ධන නිධානයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් ගන්න. ඔයාලා ගන්න ඕනේ හේතුව තමයි ඔයාලට කෝටි ගාණක දිරුම් අවස්ථා වගේම ඔබට 20 ලක්ෂපතියෙක් 10 ලක්ෂපතියෙක් මේ වගේ අවස්ථා රසක් තියෙනවා. ඒ වගේම තමයි දැන් සෑම ඉරිදා දවසකම සන්දේ බෝනස් වාසනාව ඔයාලට හිමි කරගන්න පුළුවන්. මේක විශේෂ අවස්ථාවක්. ජාතික ලොතරැයි මණ්ඩලයේ ධන නිධානයේ ලොතරැයි හඳුන්වා දෙනවා. දශක 6කට වඩා වැඩි කාලයක් රටටම වාසනාව අරගෙන යන ගමන් ඔබ කෝටිපතියෙකු කරවන ගමන් අපේ රටේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වයක් ලබා දෙනවා ධන නිධානයේ ලොතරැයි. ඒ නිසා ඉතින් වැඩි වැඩියෙන් ජාතිය මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැයිපත් අරගන්න. හරි, තැන් තැන් වල නිදන් හාරන්න යන්න ඕනේ නෑ. මේක ගත්තාම ඉවරයි.
1: ඔව්
2: නේද, නීති අනුකූල වැඩ කරන්න ඕනේ අපිනේ.
1: ඊට පස්සේ ඉතින් ප්‍රශ්න වෙන්නේ නෑනේ අනේ. ඊට පස්සේ අනේ දෙයියනේ මම මේක මෙහෙම කරන්න ගියාම වැඩේ වැරදුනා කියලා කියන්න ඕනේ
2: නෑ.
1: ඉතින් රුපියල් 40කින් ලොකු වෙනසක් වාට කරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඉතින් ඒක මතක් කරන ගමන් අපි විරාමයකට යමුද?
3: වාසනාවට කියන තවත් නමක් මේ මහජන සම්පත ලොතරැයියේ 2,33,00,000 සුපිරි ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තය කැකිරාවෙන් ශාමලි මහත්මිය.
4: මගේ නම ශාමලි, මං ආවේ කැකිරාවෙන් ඉඳලා. මං කරන පුංචි ව්‍යාපාරයක් මම මුලින් පටන් ගත්තේ ඒ ව්‍යාපාර කටයුතු කොහොමද දියුණු කරගන්න එක තමයි මගේ හිතේ තියෙන ලොකුම මෙව්වගම. පොඩි වෙඩි ෂොප් එකක් තමයි කරන්නේ. ඒක ඉතින් ටිකක් දියුණු කරගෙන ඉස්සරහට ගමන් කරන්න තමයි මගේ බලාපොරොත්තුව. තමන්ට ලැබෙන ලොතරැයිය මිලදී ගන්න ඕනේ. ගත්තට පස්සේ ගොඩක් අය ඉතින් හිතනවා ඇදිලා කියන කේම නෙවෙයි, අපි මිලදී ගත්ත නිසා අපට ඇදෙන්නේ. ඉතින් මං හිතනවා තමන්ට පුළුවන් ගානට යන්නේ තැනකින් ලොතරැයිය මිලදී ගත්තොත් ඒක ජයග්‍රහණය තමන්ට තියෙනවා. මං දකින්න එක දෙයක් තමයි ලොතරැයිය මිලදී ගන්නකොට මං හිතන දෙයක් දිනුම් යදෙනවා කියලා මිලදී ගන්නවා. කවදාවත් දිනුම් නැහැ කියලා මිලදී ගන්න හොඳ නැහැ ලොතරැයිය. එතකොට තමන් හිතන්නේ ඇති විදිහට තමන්ට දිනුමක් ලැබෙනවා ඒක. ඇත්තටම ජාතික ලොතරැයි මණ්ඩලෙ ගොඩක් මං ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ පුංචි ව්‍යාපාර කරන තරුණ පරපුර මේ වගේ වගේ කෙනෙකුට ඇදිච්චාම ඉන්නේ ගොඩක් ප්‍රයෝජනයක් තියෙනවා. මොකද තරුණ කෙනෙකුට මේ වගේ ලොතරැයි ගන්නොත් එයාගේ අනාගතේ ජය ගන්න හැකියාව ගොඩාරියක් තියෙනවා. ඉතින් මං හිතනවා කවදාරි හොඳ තැනකට යන්න අඩිතාලම ලැබුණා නම් මේ ලැබුණේ ලොතරැයි මණ්ඩලේ හරහා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ලොතරැයි මණ්ඩලේ ලැබිච්ච ත්‍යාගය පිළිබඳ ලොතරැයි මණ්ඩලේ වන්දනා කරමි.
3: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: කෝටි 8 NLV ධනනිධානය ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.
1: සස්මුතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල් සාගම්පල
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.

0: හතයි විනාඩි හතයි දැන් බලාව අපේ දෙවැනි පැයට තමයි ඇවිත් තියෙන්නේ. දැන් අපිට සවිශක්තිමත් බැඳීමක් ඕනනේ චාමර. ඒ සවිශක්තිමත් බැඳීමට ඉන්නව මෙල්වා RB500. ඔයාලා බය වෙන්නේ කිසිම දෙයක් නෑ. ඔයාගේ ගෙදරට වෙන්න පුළුවන්, කාර්යාලයට වෙන්න පුළුවන්, ඔයාගේ නැගිලා හදනවා නම් වෙන්න පුළුවන්. ඒ හැම තැනකටම මෙල්වා RB500 ඔයා ගාව ඉන්නවා ශක්තිමත් බැඳීමකට.
1: අනිවාර්යෙන්. ඒ වගේම තමයි ඉතින් ජාතික ලොතරැය් මණ්ඩලයත් මේ පැයත් අපිත් එක්ක ඉන්නවා. වැඩි වැඩියෙන් ටිකට් ගන්න ජීවිතේ හීන හැබෑ කරගන්නවට පුළුවන්කමක් තියෙනවා.
0: අපි අද යනවද රටවට යවිදින්න?
1: අද රටවට යවිදින්න අපි යන්නේ නැහැ.
0: හා.
1: අද අපිට වෙන ගමනක් යන්න තියෙනවා. ඒ ගමන යන්න ඕනේ මේක ලෝකෙ වටේ ගමන. හරි, මේ දැන් ඊයේ දවසේ ලිපු ලෝක සාගර දිනය 8 වෙනිදා කියලා කියන්නේ. එතකොට දැන් අපි ඉන්දියන් සාගරයේ මුතු වැටේ කියලා අපිට කියන්නේ නේද?
0: අපිට කියනවා.
1: ඔව්, අපිට තියෙන ඉන්දියන් සාගරයනේ නේද?
0: ඔව්.
1: සාමාන්‍යයෙන් ඉන්දියන් සාගරයේ විශාලත්වය අපි දල වශයෙන් උපකල්පනය කළොත් එහෙම වර්ග කිලෝමීටර් මිලියන 70කට වඩා වැඩි.
0: වර්ග කිලෝමීටර් මිලියන
1: 70කට වඩා වැඩි. ඉන්දියන් සාගරය කියන්නේ ලෝකයේ සාගර නුව ගත්තාම තෙවැනි විශාලම සාගරය. අපිට වඩා වැඩි විශාලම සාගරය තමයි ඇට්ලාන්ටික් සාගරය. ඇට්ලාන්ටික් සාගරයේ දල වශයෙන් විශාලත්වය වෙනවා ආසන්න වශයෙන් වර්ග කිලෝමීටර් මිලියන 165ක්.
0: මිලියන 165ක්.
1: සාමාන්‍ය ගත්තොත් එහෙම අපි වගේ දෙකක්. එතකොට දෙකකට ටිකක් වැඩි නේ. එතකොට ඉන්දියන් සාගරය වගේ දෙකකට වැඩි. එතකොට නපු මේ මුළු පෘථිවියේම ගොඩබිම් ප්‍රමාණය එකතු කළත් ඊට වඩා විශාල සාගරය මොකද්ද කියලා දන්නවද?
0: මොකද්ද?
1: ඒ තමයි පැසිෆික් සාගරය. පැසිෆික් සාගරය ඇට්ලාන්ටික් සාගරය වගේ දෙගුණයකට ටිකක් වැඩි. ඒ කියන්නේ ඇට්ලාන්ටික් සාගරය සමා වෙන ඇට්ලාන්ටික් සාගරේ නිපු ආසන්න වශයෙන් වර්ග කිලෝමීටර් මිලියන 85යි. හොඳේ
0: මිලියන
1: 85යි සමා වෙන්න. එතකොට පැසිෆික් සාගරය තමයි ලෝකේ විශාලතම සාගරය වෙන්නේ. පැසිෆික් සාගරයේ විශාලත්වය ආසන්න වශයෙන් වර්ග කිලෝමීටර් මිලියන 165යි. මම අර කිව්වේ ඒකයි. මුළු පෘථිවියේ ගොඩබිම් ප්‍රමාණයම එකතු කරලා මෙහෙම මැටි ගොඩක් වගේ එකට ගරන් පැසිෆික් සාගරයේ ගිල්ලුවත් ගිලිලා තව ටිකක් ඉතුරු
0: වෙනවා.
1: තොර විශාලත්වයක නෑ මම අලුතෙන් ඔයාලට කියන්න ඕනේ නෑනි. තවත් භාෂාවෙන් මම ඔයාලට කියනවා නම් පෘථිවි පෘෂ්ඨයෙන් 1/3 100%කට වඩා මේ පෘථිවි පෘෂ්ඨය ගතතර පස්සේ පිරීලා තියෙන පැසිෆික් සාගරය. ඒ කියන්නේ ඔයා චන්ද්‍රිකා ඡායාරූපයක් වගේ ගත්තොත් එහේ පැසිෆික් සාගරේ උඩින් 30% ලෝකේ පිරීලා තියෙන්නේ මහා නිල්වන් වතුරක්. ඒ වතුරේ හිමිකාරීත්වය තමයි පැසිෆික් සාගරයේ වෙන්නේ. එතකොට පැසිෆික් සාගරය සම්බන්ධයෙන් කතා කරද්දී චන්ද්‍රය ගැනත් කියන්න ඕනේ නිපු. මොකද NASA ආයතනය නිකුත් කරන වාර්තා අනුව දල වශයෙන් උපකල්පනය කරන්නේ චන්ද්‍රයාගේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් මිලියන 37.9ක් කියලා.
0: 37.9.
1: පැසිෆික් සාගරයේ විශාලත්වය මිලියන වර්ග කිලෝමීටර් මිලියන 165.2. එතකොට හඳේ විශාලත්වය වගේ 4 ගුණයක් විශාලයි. මොකද්ද? පැසිෆික් සාගරය. මේ NASAගේ දත්තානුව වාර්තා කළ දෙන දත්තානුව. එතකොට දැන් මරියානා ආගාධය තමයි ලෝකේ ගැඹුරුම ස්ථානයේ විදිහට අපි පුංචි කාලේ ඉඳන් ඉගෙනගෙන තියෙනවානේ.
0: ඔව්.
1: අපි දල වශයෙන් මේ කාලේ කියලා තියෙනවා 11,000ක් විතර මීටර ගැඹුරට ගැඹුරක් තියෙනවා කියලා මරියානා ආගාධය. මරියානා ආගාධය සම්බන්ධයෙන් ඉපු ඒ කාලවලදී විවිධ විද්‍යාචින් විවිධ පර්යේෂණ වාර්තාමගින් විවිධ අත්දැක බැලීම් එක ගැඹුරු ගණනය කරලා තියෙනවා. සමහර තැන් වල 10,000 ගණන් තියෙනවා, සමහර දවස් වල 11,000 ගණන් තියෙනවා. ඒක නිසා 10,000 සහ 11,000 අතර දෝලණය වෙමින් ආසන වශයෙන් අපි කියනවා මරියානා ආගාධයේ මීටර 11,000ක් ගැඹුරුයි කියලා.
0: ගැඹුරුයි.
1: හිතන්නවත් බෑනේ මීටර 11,000ක් කියන්නේ කොච්චර දුරද කියලාත් අපිට එහෙම අදහසක් නෑනේ. දැන් මරියානා ආගාධයේ ගැඹුරම කොටස හඳුන්වන්නේ නෙපු චැලෙන්ජර් දීප් කියලා. චැලෙන්ජර් දීප් කියලා තමයි හඳුන්වන්නේ. දැන් මේක විශේෂම නම් කරන්නත් හේතු වෙලා තියෙනවා. ඒ හා සම්බන්ධ ගණනය කිරීම කරද්දී එහා ගියපු විද්‍යාඥයින් සමහරගේ නමුත් එතන ඇතුළත් කරලා තියෙනවා. දැන් මෙහි ගැඹුරේ අගයන් විවිධ හේතුන් මත වෙනස් වෙලා තියෙනවා. වර්තමානයේදී නවතම ගණනය කිරීමක් සිද්ධ කරලා තියෙනවා දියුණු උපයෝගී කරගෙන, මේ යන්ත්‍ර සූත්‍ර උපයෝගී කරගෙන. එහෙදී වාර්තා කරලා තියෙනවා දල වශයෙන් මරියානා ආගාධයේ ගැඹුර මීටර 10,925ක් කියලා. 10,925ක් කියලා.
0: ඒ
1: කියන්නේ 11,000ට සමාන වෙන්න පුළුවන්. දැන් මෙච්චර විශාල පැසිෆික් සාගරය මෙච්චර ජලධාරිතාවක් රඳවගනිද්දී අපිට අය අමුතුවෙන් රොකට් සයන්ස් ඕන් නෑ. පැසිෆික් සාගරය ලෝකයේ කාලගුණයේ දේශගුණයේ තීරණය කරන්න දායකත්වයක් දෙනවා කියලා මම අලුතෙන් ඔයාවට කියන්න ඕනේ නෑනේ. ඒක අපිට ඕනි කෙනෙකුට තේරෙන්න ඕනි. දැන් තරු පේනවා මේ කතා හද්දිනේ.
0: ඒ කියන්නේ
1: ඒ භූගෝල විද්‍යාව දැනගෙන මහා කාලගුණ විද්‍යාඥ දැනුමක් මේකට ඕනේ නෑ කියලා මං හිතන්නේ.
0: ඔව්.
1: ඔයා හිතන්න දල වශයෙන් දැන් මේ එල්ලිනෝ තත්ත්වයක් එනවා කියලා තියෙනවානේ. ඕකෙදි කියන්නේ උපරිම වශයෙන් පැසිෆික් සාගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙකක් වගේ වැඩි වෙන්න පුළුවන් කියලා. එකක් වැඩි වෙන අවස්ථාවක් තියෙනවා. ඔයාට මං කිව්වොත් එහෙම දල වශයෙන් පැසිෆික් සාගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 4කින් වැඩි වුණොත් ලෝකෙට මොනව වෙයිද කියලා. ඔයා අර මේ හොලිවුඩ් චිත්‍රපටි බලලා තියෙනවනේ.
0: ඔව්.
1: සමහර සුනාමින චිත්‍රපටි එහෙම. ඔයාට හැබැයිම් ඒ අවස්ථාවන් මේ ලෝකයේ දකින්න පුළුවන් කමක් තියෙනවා. පැසිෆික් සාගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 4කින් වගේ වැඩි වුණොත්. සුනාමියක් ඇති වෙනවා කියලා නෙමෙයි මම මේ කියන්නේ. හැබැයි අපේ හොලිවුඩ් චිත්‍රපටි වල දැකලා තියෙන අර දෘශ්‍ය ප්‍රයෝග සියසින් මේ මිහිතලේ අපිට දැක ගන්න පුළුවන් කමක් තියෙනවා. හරි. පළවෙනි දේ තමයි නිපු. එහෙම වැඩි වුණොත් පළවෙනි කාරණාව අපිට දකින්න වෙන්නේ මල සාගරයක්. මල සාගරයක් කියලා කියන්නේ කොරල් පරසියට 99%ක්ම විනාශ වුණු සාගරයක්. ඒ කියන්නේ සාගර ජීවීන්ගෙන් බහුතරයක් විනාශ වුණු සාගරයක් තමයි අපිට දකින්න වෙන්නේ. කළු පාට අඳුරු පැහැති සාගරයක්. ඒ වගේම තමයි ඔක්සිජන් අවම කලාප. ඒ කියන්නේ අපිට ඔක්සිජන් ගන්න බැරි කලාප නිර්මාණය වෙනවා. ඩෙඩ් සෝන් නිර්මාණය වෙනවා.
0: අපි දන්නවා සාමාන්‍යයෙන් මුහුදෙන් අපිට වැඩිපුර ඔක්සිජන් ප්‍රමාණයක් එනවා කියන එක.
1: අනිවාර්යයෙන්. ග්ලැසියර් දිය වෙනවා. මේ සබහාදහමේ සමහර සංසිද්ධි තියෙනවා නිපු ආපස්සට හරවන්න බැරි දේවල්. ග්ලැසියර් දියවීම මේ වගේ උෂ්ණත්වයක් වැඩි වෙලා සිද්ධ වුණොත් ආයේ මොනවා කරලවත් අපිට නවත්තන්න බෑ. තාප වදින්නද ගිහිල්ලා නේද ඇන්ටාක්ටිකාවට ගිහිල්ලා උත්තර ඇන්ඩ්‍රවේට ගිහිල්ලා අපිට මදින්න බෑ. ඒ නොනවත්වන ක්‍රියාවලිය දිගටම සිද්ධ වෙනවා. ග්ලැසියර් වැඩි වුණු නිසා මාලදිවයින ශ්‍රී ලංකාව වගේ ওই දූපත් වගේ පුංචි රටවල් නැත්තරම ඉතින් නැති වෙලා යනවා. දැන් භූගත රටවල් වෙනවා. කියන්නේ අපායට යනවා මේ රටවල් ටික. සමහර විට දැන් ඔබට හිතෙන්නේ නැති මම මේ කියන ඒවා ඕක වෙන්න පුළුවන්ද? සෙල්සියස් අංශක 4කින් වැඩි වෙන පුළුවන්ද? මේ වනිගම් මේ බය කරන කතා කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි මෑතකදී විශේෂයෙන්ම විද්‍යාඥයින් කියන විදිහට මේ යන විදිහට ගියොත් මේ සියවස අවසන් වෙන්න කලින් අපිට මේ දේට මූණ දෙන්න සිද්ධ වෙනවා කියලා තමයි විද්‍යාඥයෝ කියන්නේ. මේ යන විදිහට ගියොත් ඒක වෙනසක් නම් තියාගන්න එපා කියලා තමයි ඇතැම් විද්‍යාඥයින් කියන්නේ. ඒකට හේතුව තමයි නිපු මේ යන ක්‍රමය අනුව හරිතාගාර වායු විමෝචනය දැන් වැඩි වෙලා තියෙන්නේ. හරිතාගාර වායු විමෝචනය අඩු කරනවා කියලා ලෝකේ රටවල් දිවුරුම් දීලා විවිධ සංවිධාන වලට එකතු වෙලා මහා උජාරුවට සංවිධාන හදාගෙන පම්ප හොරි ගහලා තියෙන්නේ. හැබැයි හදපු හැම සම්මුලුවක්ම හැම සංගමයක්ම දැන් බල්ලට දාලා තියෙන නිපු. හරි සත පහකට ගණන් ගන්න නැහැ මිනිස්සු ඒ දේවල්. දැන් උදාහරණයකට පැරිස් සම්මුලුව සත පහකට ගණන් ගන්න නැහැ. ඒකේ කාබන් විමෝචනය සම්බන්ධයෙන් හරිතාගාර වායු විමෝචනය සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. හැබැයි මිනිස්සු ගණන් ගන්නේ නැහැ. ඉතින් මේ තත්ත්වය දිගටම ගියොත් මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. සාමාන්‍යයෙන් මේ ඉහළ යන උෂ්ණත්වය වැඩි කරන්න සාගරයේ පුදුමාකාර දායකත්වයක් දෙන ඔයා කිව්වා වගේම අපි මේ පාවිච්චි කරන දේවල් වල ගොඩක් තාපේ උරාගෙන සාගරේ. සාගරයකට උරාගෙන තමයි සාගරේ නිමෙන්නේ. හැබැයි සාගරයට දරා ගන්න පුළුවන් සීමාවක් කවදා හරි එනවා. එතනින් පස්සේ සාගරේ තවත් ඉවසන එකක් නැහැ. ආපසු හැරවිය නොහැකි දේවල් සිගින් දිගටම සිද්ධ වුණොත් අපිට මේ ගෝලීය උෂ්ණත්වයේ වැඩිවීමේ විපාකයන් මුණ දෙන්න සිද්ධ වෙනවා. මම දන්නේ නැහැ එලිනෝ තත්ත්වයේ සම්බන්ධයෙන් කොච්චරක් වැඩි වෙනවද ඒ සම්බන්ධයෙන් මට ලොකු අවබෝධයක් නැහැ. අපි විද්‍යාඥයෝ නෙවෙයිනේ. කොහොම හරි අවම බලාපොරොත්තුවක් අපිට තියාගන්න පුළුවන් කියලා නිපු විද්‍යාඥයෝ කියන වේ තමයි පුනර්ජනනීය බලශක්තිය වලට යොමු වුණොත් මේ අපිට සාගරය මේ රත්වෙනේක තාපේ වැඩියෙන් දරා ගන්න එක මේ වායුගෝලයේ යම්තරම කඩු කරගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඒක නිසා මේ දේවල් පිළිබඳව හිතන්න වෙනවා. දැඩි මේ ඉහළ විමෝචනය නිසා 3.5කින් 4කින් සෙල්සියස් අංශක උෂ්ණත්වය වැඩි වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඉතින් සාගර දිනේ දවසේදී අපි සාගර නීති මේ කුණු කොල්ලෙට දාලා නේද පාගලා දාලා ඒවා පොඩි පට්ටම් කරලා දාලා අපි සාගරේ විනාශ කරනවා. අපි වායුගෝලයේ පීඩනය වැඩි කරනවා නේද උෂ්ණත්වය වැඩි කරනවා.
0: සමහරයිගේ යුද පිටිය තමයි චාමර සාගරය කියලා කියන්නේ. සාගරයත් එක්ක කතා බැලීම් ගණනාවක් කරනවා.
1: ඔය ලෝකේ ලොකුම බලය කියන මහත්තුරු ඉන්නවනේ. සමහර මහත්තුරු පැසිෆික් සාගරේ ළඟ ඉන්නේ. යන තැනක් හොයාගන්නවත් වෙන්නේ නැහැ ඉතින් එහෙම වුණොත්. ඒක නිසා ඉතින් සෝබාදහමත් එක්ක සෙල්ලම් දාන්න කියපු කවුරුවත් ඉතින් ඉස්සරහට නම් ගිහිල්ලා නැහැ නේ. මේ සියවසින් අපිට සිද්ධ වෙන්නේ ඔය ටික තමයි. ඒක නිසා ඔබත් මමත් ඇතුළු මේ ලෝකේ මේ යන විදිහට ගියොත් අපි ඉතින් යන්නේ කොයි වෙලේද කියලාවත් නෙපුව අපිට හොයාගන්න බැරි
0: වෙනවා. එහෙනම් ඉතින් අපි කෙරේ විරාමයක channel ඇස්සේ දෙකටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ හගෙන ඉන්න.
2: 89.1 සුප්‍රීම් රේඩියෝ
0: පරිපූර්ණ හොඳම වෙලාව එනකම් බලන් ඉන්න එපා. තියෙන වෙලාව හරිම වෙලාව කරගන්න. සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
0: අලුත් වෙලා
3: පහසු වෙලා
2: තැඩි පැඩි වෙලා
3: අංක එකයි ලග්න එකයි
0: සියයක්ම ඔබ යතේ.
3: අංක දෙකක් ගැලපුණාම
0: රුපියල් 1000ක්ම අතේ.
3: අංක දෙකයි ලග්න එකයි
0: 2500ක් අතේ. අංක තුනට
3: 50000.
0: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: ප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසල කළ ක්‍රීම් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල් සහ ගම්පොළ
2: ඔයන්නේ පණ්ඩිතු නෝන.
3: ඇයි මුදලාලි ඒ රත්තරන් උනාට එහෙම කියන්නේ?
2: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
4: හා මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
2: හදමු.
4: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ.
2: දෙන්නම් කොහොඳ වර්ගයේ?
4: නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිනිට විශ්වාසයක් තියෙන මෙන්වා GI බොක්ස් බා.
5: මෙන්වා බෙති. දන්න තියෙන GI බොක්ස් බා.
6: මහරජ උත්තරයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වග.
7: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
8: එම මෙහෙම
9: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
7: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
10: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
7: ඈ හැබෑවට
11: සතිය දවස් පහේම දවල් දෙකට
12: නිමේෂා 89.1 89.3
13: සුප්‍රීම් රේඩියෝ.

0: උදෑසනින් විනාඩි 23 දැන් වෙලාව. මතක කරන්න ඕනේ චාමර අපිත් එක්ක මේ ගමන යන එකතුලා ඉනෝ මෙල්වා GI pipes. ඉතින් ඔයාලට පුළුවන් විශ්වසනීය භාවිතයක් සඳහා මෙල්වා GI pipes පාවිච්චි කරන්න.
1: ඉතින් මෙල්වා කියද්දි දන්නවනේ තින්නේ අමුතුවෙන් අය කියන දෙයක් නැහැ. විශ්වාසයේ කල්පවැත්ම වගේම ඉතින් ප්‍රමිතිය. අපිට හුරු පුරුදු ඉතින් ඒක නිසා ඒ ගැන ඔබ දන්නවා. ඒ වගේම තමයි ඉතින් කියන්න ඕනි කසාගල සමූහ ව්‍යාපාරය ගැන නේද?
0: කසාගල ග්‍රීන් සුපර් දැන් හැම තැනම තියෙනවා චාමර. දැන් තවත් තැන්වල පටන් ගන්න ලෑස්ති වෙන්නේ. මුළු ලංකාවටම මේ අවුරුද්ද වෙද්දි කොහොම හරි කසාගල ග්‍රීන් සුපර් එකක් අරන් යනවා කියලා තමයි ඒගොල්ලෝ නම් කියන්නේ. මොකද මේ වෙද්දි මාතලේ, අතුරුගිරිය, කඩුවෙල, ගනේමුල්ල, නාරම්මල, ගම්පල කියන ස්ථානවල කසාගල ග්‍රීන් සුපර් පටන් අරන් තියෙන්නේ. මේක අලුත්තනක් අඩුම මිලක්. අන්න ඒ නිසාම තමයි හැමෝම විශ්වාසින් කසාගල ග්‍රීන් සුපර් එකට යන්නේ. අඩුම මිලක් තියෙනවා සහ වටිනාකම් වැඩි බාණ්ඩ තියෙනවා.
1: අනිවාර්යෙන් දැන් හාල් වෙන්න පුළුවන් නේද? සීනි වෙන්න පුළුවන්, පිටි වෙන්න පුළුවන්, පරිප්පු අල ලුණු වගේ අත්‍යවශ්‍ය ආහාර වගේම තමයි ග්‍රොසරි අයිටම් හැමදේම එකම තැනකින් ගන්න පුළුවන්. අඩුමාල වගේම තමයි ප්‍රමිතිය වැදගත් වෙන්නේ නේ.
0: දැන් සාමාන්‍යයෙන් ඕට්ස් වර්ග, රටේඳි වර්ග, එතකොට කේක් අයිස්ක්‍රීම් වර්ග, මේ වගේ හැම දෙයක්ම ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා කසාගල ග්‍රීන් සුපර් එකකින්. දැන් ඔයා තැන් තැන් වල සමහර බාණ්ඩ තියෙනවා චාමර, හොයා ගන්න අමාරුයි. එතකොට සමහර ඒවා හොයා ගන්න තියෙනවා. හැබැයි ඉතින් අතනමැදි වෙන නිසාම ගණන් හොඳටම වැඩි. එතකොට ඉතින් අපි වගේ අර නේද ටිකක් මධ්‍යම ප්‍රාන්තික මිනිස්සුන්ට ගන්නවා කියලා කියන එක හරි අපහසු වැඩක්. ඉතින් ඒ නිසා මේ අර හැම පන්තියකටම හරියන විදිහේ බාණ්ඩ කසාගල ග්‍රීන් සුපර් එකකින් ගන්න පුළුවන්කම තියෙනවා.
1: කසාගල ග්‍රූප් ඔෆ් කම්පැනිස් අනුබද්ධ කසාගල ග්‍රීන් සුපර් වෙත අදම යන්න. මොකද අලුත් තැනක් අඩුම මිලක්. මේ අලුත් තැන කියන්නේ ඉතින් අනිවාර්යෙන්ම අපේ හිත ගන්න තැනක් වෙනවා නියතයි. හරි ගිහිල්ලා බලන්න. ඒ වගේම තමයි කසාගල සමූහ ව්‍යාපාරය සම්බන්ධ වෙනවට වැඩි විස්තර දැනගන්න ඕනි නම් මෙන්න දුරකථන අංකය 0112864012 කතා කරලා වැඩි විස්තර දැනගන්න. ඉතින් කසාගල ග්‍රීන් සුපර් එකට ගියොත් එහෙම කියන්න ඕනේ. හොඳයි, අපි වහගෙන ඉඳලා තමයි ආවේ කියලා.
0: එහෙම කියන්න ඕනේ. මතකද කියන්න ඕනේ.
1: හරි. අපිට ඩිස්කවුන්ට් එකක් කරගන්න පුළුවන් නේද?
0: මේ දැන් ඩිස්කවුන්ට් චාමර අපේ ජීවිතේට සමහර තැන් වලින් දෙන්නේ හරිම අඩුවට. දැන් කසාගල ග්‍රීන් සුපර් එකෙන් දුන්නට ඇත්තරම ඩිස්කවුන්ට්. තවත් සමහර තැන් වලින් මේ ඩිස්කවුන්ට් වලට ගන්නත් අපිට මුදල් ටිකක් දෙන්නේ හරි කලාතුරකින් ඉන්නේ චාමර. ඉතින් ඒ මුදල් දෙන්න වෙන කවුරුත් නෙමෙයි NLB ධන නිධානය. ගිය අවුරුද්දේ ධන නිධානෙන් කෝටිපතිය ගොඩක් බිහි කරා වගේම මේ අවුරුද්දෙත් මේ වෙදී NLB ධන නිධානෙන් කෝටිපතිය ගණනාවක් බිහි කරන්න ලෑස්ති. මේ වෙනකොට මේ මාසේ 29 වෙනි සිකුරාදාත් කෝටි 12.4කට වැඩි ජයග්‍රාහකෙක් බිහි කරා. ඒ කඳ උඩරටින් තමයි ඔහුව හරි අයව හරි බිහි කරේ. ඉතින් ඔහු හරි අය හරි ඉන්න දැන් සතුටින් චාමර. මට කෝටි 12ක් හම්බුණා කියලා කියන එකම චාමර මොන වගේ සතුටක්ද?
1: කෝටි ගණන් නේද? සමහර කෝටි ගණන් අපි දැකලවත් නැහනේ. කෝටි ගණන් තියා ලක්ෂ ගණක්වත් අපි දැකලා නැහැ නේද? දශක 6කට වැඩි කාලයක් රටටම වාසනාව කියලා දුන්නු ජාතික ලොතරැයි මණ්ඩලය මේ මුදල් ඔබ කෝටිපතියෙකු කරවන ගමන් ඍජුවම අපේ රටේ ඒකාබද්ධ අරමුදලටත් දායකත්වය ලබා දෙනවා. හරි, ඒ රහඳහා අපේ රටේ සංවර්ධන ක්‍රියාවලියට සුවිශේෂී දායකත්වයක් ජාතික ලොතරැයි මණ්ඩලය ලබා දෙනවා. තවත් ඉතින් හිත හිතින්න බලබලින්න දෙයක් නැහැ. ලොකු වැඩක් කරන්න නැහැ. දැම්ම යන්න ලොතරැයි කූඩුවක් ළඟට ජාතික ලොතරැයි මණ්ඩලය ගන්න හඳහන ලොතරැයි පත වැඩි වැඩියෙන්. ඒ වගේම තමයි ඉරිදා දවසේදී සෑම ඉරිදාවකම සන්ඩේ බෝනස් වාසනාව ඔබට ලබා දෙනවා. ඒ නිසා තවත් අවස්ථා රැසක් ඔබට ලබා දෙනවා. කෝටිපතියෙකු, විසිලක්ෂපතියෙකු, දසලක්ෂපතියෙකු කරවන ගමන් ඔබේ ජීවිතයේ දිනවන ලොතරැය තමයි ධන නිධානයේ ලොතරැය කියලා කියන්නේ.
0: දැන් චාමර මෙහෙම දෙයක් තියෙනවා. දැන් හිතන්න අපි කොහේ හරි තැනකට ගියොත් එහෙම අපි මුලින්ම බලන්නේ මේක කොච්චර කාලයක් පරණයිද, එතකොට මිනිස්සු මේකට කොහොමද එන්නේ, එතකොට මිනිස්සු මේකෙන් බාණ්ඩ ගන්නෙ කොහොමද, මේ කියන සේවකයන් කොහොමද ගනුදෙනු කරන්නේ, ඔය හැමදේම ගැන අපි හොයලා බලනවානේ. ඒ කියන්නේ අපි අපි අපිට ඕන කරන දේ ගන්න ගියට අපි ඕපදූප ගොඩක් හොයනවානේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් අපි හැටියක්නේ.
1: ඕපදූප වල ඉවර වෙලා හිතනොත් මොන හරි රංගනවා නේද? වෙලාවක් තිබ්බොත්,
0: ඒ වෙලාවක් තිබ්බොත් අරන් යනවා. හැබැයි ඉතින් ඒ ඕපදූප එක නම් වටිනවා වෙන වෙන ඕපදූප වලට වඩා. මොකද ඉතින් මේ අපි හොයන්නේ මේකේ තියෙන වටිනාකම මොන වගේද, වැදගත් කොහොමද, එතකොට මේකෙන් අපිට වෙන හොඳේ මොකක්ද, අපි ඒ දේවල් ටිකනේ බලන්නේ චාමර. දැන් ඔය හැමදේම බලනවා නම් ඔය ගෙදර වෙල්ඩින් වැඩවලට එහෙම ඔයා දේවල් පාවිච්චි කරනවා නම්, එහෙම නැත්නම් ගෙදර වෙල්ඩින් වැඩක් වෙනවා නම් වෙල්ඩින් මේ මහත්තයා ඇවිල්ලා ඒ දේවල් ටික කරන්නේ කොහොමද කියලා ඔයා හොඳට බලාගෙන ඉන්න ඕනේ. හරි, දැහ ගහගෙන ඉන්න ඕනේ. එයා පාවිච්චි කරනවා.
1: ඔව්, දැන් නිපු මේ වහල් ගහන්නෙත් ලී වෙනුවට ගොඩක් යකඩනේ ගන්නනේ. ඔව්,
0: යකඩනේ ගන්නේ ගොඩක් අය ගන්නවා.
1: ඒක ලේසි අතරමනේ. දැන් ලී හොයන්න ගියාම එහෙම හිමාලයට ගියත් හොඳයි ඊට වැඩි කියලා හිතනවනේ නේද?
0: ඔව්, අනික ලී ගණන්. එතකොට පොල්ලි ගන්න ගියාම තව තව ගණන් සමහර කාලා
1: පොල්ලි වල සමහර ලාට විවිධ කෘමීන්ගේ ඌදුරුත් එනවා සමහර වෙලාවටනේ. ඒක වගේ දාන දෙනව හොඳයි. ඉතින් එහෙම දාන්න අමාරු වෙන ඉතින්නේ. බුරුත වගේ තියනව හොඳයි කියලා හිතනවා. දඹ වගේ තියනව හොඳයි කියලා හිතනවා. කුබුක් නම් මරු වගේ හිතනවා.
0: අර කාලයක් සමහර ගෙවල් ජවන හදලා තිබ්බා නේද හඳුන් ලී වලින්.
1: මම ඒව හදලා තිබ්බා. එහෙම හදලා තිබ්බා.
0: කුබුක්
1: වලින් එහෙම නේද? කොහොම හරි ඉතින් එහෙම හිතනවා අපිට. හැබැයි ඉතින් එහෙම හිතුණාට එහෙම කරන්න බෑ.
0: කරන්න
1: නෑ නේ. ඒක නිසා ඉතින් දැන් හොඳම විකල්පය තමයි අතරම මේ එහා සම්බන්ධ නවීන විලාසිතා තියෙන විලාසිතා නෙවෙයි මොකද ඩිසයින් තියෙනවා නේද? විලාසිතා තියෙන ඇඳුම් වලනේ නේ. ඩිසයින්ස් තියෙනවා ගොඩක්. ඉතින් ඒක නිසා දැන් යකඩ සඳහා තමයි ගොඩක් දෙනෙක් යොමු වෙලා තින්නේ. අර නිපෝ කිව්වා එතකොට වැදගත්ම දේ ඔයා වෙල්ඩින් කරගන්නේ කාගෙන්ද? වෙල්ඩින් කරගෙන පාවිච්චි කරන ඉලෙක්ට්‍රෝඩ මොනවද කියලා හිතන්න ඕනේ.
0: ඒව ගැන හිතන්න ඕනේ. යා පාවිච්චි කරන්නේ මෙල්බා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ නම් වාට බය වෙන්න කිසිම දෙයක් නැහැ. මොකද දශක දෙකක විශ්වාසයත් එක්ක කීර්තිමත් සන්නාමයක් හිමි මෙල්බා තමයි මේ වැඩේ කරන්නේ. මෙල්බා කියලා කිව්වම පස්සේ චාමර හැමෝම විශ්වාස කරනවා. ආ මෙල්බානේ කමක් නැහැ. මට අවුරුදු ගාණක් වුණත් කල්පවැත්ම දෙනවා කියන විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා නිෂ්පාදන කටයුතු වෙල්ඩින් අවශ්‍යතාවන් වලට පහසුවෙන් පාවිච්චි කරන්න වාට පුළුවන්කම තියෙනවා. අවම ලෝබර අවම විමෝචනයේ බලශක්ති කාර්යක්ෂමතාවය නිසා පිරිසුදු නිර්වද වෙල්ඩින් සේවාවක් වාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. අනික SLS සහ දෙක කළ පළවෙනි ඉලෙක්ට්‍රෝඩ තමයි මේ මෙල්බා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ.
1: මෙල්බා ඉලෙක්ට්‍රෝඩ කියලා සාමාන්‍ය වාටනක ඉලෙක්ට්‍රෝඩ කියන්නේ මොකද්ද කියලා වගේ අදහසක් ඇති නේද? සම වෙල්ඩින් කූරු කියලා තමයි අපි කියන්නේ. හරි. ඒක නිසා ඉතින් අනිවාර්යෙන් ඔයා මොකක් හරි වැඩකට ගියොත් එහෙම අදාළ කරන බාසුන් නැහැ වැඩ කරන්න මෙල් වලින්ද කියලා බලන්න. හිතන්න අමාරු නෑ. මොකද මෙල්වා කියලා ඕනේ තැනක නම සඳහන් කරලා
0: තියෙන්නේ.
1: නම හංගන්න බය නෑ. මොකද තත්ත්වෙන් බාල නෑ. තත්ත්වෙන් බාල වැඩ කරන අය තමයි නම හංගගෙන ඉන්නේ නේද? ඔය ෆේක් account හදාගෙන එහෙම ඉන්නේ නේද?
0: තත්ත්වෙත් බාලයි ඔක්කොම බාලයි ඔක්කොම බාලයි ඉතින් යාළගේ. එහෙනම් අපි
1: යමු. යාළගේ කියන්නේ මේ ෆේක් අයගේ හොඳේ.
0: ෆේක්
1: අය. මෙල්වලාගේ බාල නෑ. මෙල්වලා තියෙන ඉතින් අපිට අය මොනවද
0: නේ? 100,000ක් උපරිම විශ්වාසෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙල්වා. අර තව දෙයක් කියන්න ඕනේ චාමර. සමහරව දැන් මෙල්වා කියලා බුරුබුරු ඒවත් හදනවනේ. ඉතින් ඒ නිසා SLS සහතික කරලාද කියලා හොඳට බලන්න. ඒක මෙල්වා වෙතින්ද ලබා දෙන්නේ කියන එක හොඳට බලන්න. සමහර කට්ටිය හරීම දක්ෂයි. මේක මෙන්න මෙහෙමනි කියලා කියන්නේ. ඒ නිසා ඉතින් ඔයා හොඳට හොයලා බලන්න SLS සහතික කළාද තියෙන කියලා. මොකද මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි ලංකාවේ පළමු SLS ප්‍රමිතින් හම්බ වෙච්ච ඔය ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ.
1: ඔයා දැන් ඉලෙක්ට්‍රෝඩ ගැන දන්නවනේ.
0: මම දැන් ඒ ගැන
1: කියීම සමහර එක්ස්පර්ට් වෙලා ඉන්නේ නේද?
0: මම තව ටික දවසකින් වෙල්ඩින් වැඩ පටන් ගන්නම් මන්න කියන්නේ. ඉතින් හිතන්නකෝ සමහර සල්ලිනේ.
1: හොඳයි හොඳයි වෙල්ඩින් වැඩ පටන් ගන්න හොඳයි.
0: මොකද වෙල්ඩින් කරන කට්ටියට හොඳට සල්ලි හම්බ ගන්න පුළුවන්. ඒ නිසා මම වෙල්ඩින් වැඩ.
1: සල්ලි වගේම තමයි මේ කැපවීමනේ.
0: ඔව් කැප.
1: තාම භයානක රස්සාවක්.
0: ඒ නිසා තමයි චාමර කියන්නේ සල්ලි අනිවාර්යෙන්ම අය කරන්න ඕනේ කියලා. මොකද සමහරුන්ට කිය අපෝ එච්චර ගානද කියලා අහනවා. එච්චර ගානන් තමයි ඉතින්. මොකද අවුරුදු ගානක මහන්සිය ඇස් දෙකට තියෙන හානි ඒව ටික ඔක්කොම අවම කරගෙන තමයි මේ මිනිස්සු මේ වැඩේ කරන්නේ. එච්චර ගානන්ද කියලා අහන නම් එන්න එපා. හරිද?
1: එතනට අපිට අඩු කරලා දෙන්න ඕනේ ආව නේද? මෙයාට වැඩියෙන් ගන්න මට අඩු කරලා දෙන්න.
0: මං කමන්නේ යන්නේ. මං ඔයාලට කමන්නේ.
1: කරත්ත තව හදන්නේ නැවිටි කිලි.
0: අපි මේ සින්දුව ආවා.

0: ප්‍රේම් රේඩියෝ ජීවිතේට සිහින තියනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා රිකිල්ල ගස්කඩ BMW වණ්ඩා මහතා.
1: ගොවිසෙත ටිකට් ගන්න මට ඇවිල්ලා තියෙන්නේ. මම මුල පොඩි දවසවල ඉඳන් ටිකට් ගන්නවා. නමුත් මේ වගේ ජයග්‍රහණයක් හම්බුන පළමු වතාව තමන් උත්සාහයෙන් තමයි ජයග්‍රහණය ළමා කරගන්න තියෙන ටිකට් ගත්තොත් තමයි ඇදෙන්නේ. මම සියලුම තරුණ පරම්පරාවන් ඉල්ලා සිටිනවා මම වගේ දිගටම ටිකට් අරන්ව ජයග්‍රහණය හිමි කරගන්න.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: ඔය එන්නේ පඬිතු නෝන.
1: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනට එහෙම කියන්නේ?
0: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
2: ආ මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
0: ආදමු ආදමු.
2: මම මේ GI box බෝඩ් කරන්න ආවේ.
0: දෙන්නම්කො හොඳ වර්ගයක.
2: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන Menwa GI box.
3: Menwa මෙතේ. දන්න කියන GI box බා. එළලිකාර සඳුදා.
4: කේන්ති යන හේතු මොනවද? මෙන්න මේවා හරියට.
3: සුවබර අඟහරුවාදා.
5: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්.
3: හැඩකාර බදාදා.
6: ඔයා කොච්චර දේවාල හිටියත් පොණ්ඩයකට ඔයල් පුරා ගන්න නැහැ.
3: රසපිරි බ්‍රහස්පතින්දා.
7: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරලා.
8: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
9: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් පහේම උදේ 10ට.
10: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
11: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් ගැසෙන්න තියෙන්නේ.
12: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
9: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
12: මේ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහන්න ඕනේ.
9: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: උදෑසන විනාඩි 41යි දැන් වෙලාව. මේ මතක් කරන ලෑස්ති වෙන්නේ NLB දන නිධානය ගැන.
1: දන නිධානය ගැන කියන්න ඕනි තුන් වට නිරන්තරයෙන්ම නේද? දිව්‍ය මන්ත්‍රයක් වගේ මතුරන්න ඕනි තින් ජාතික ලොතරැයි මණ්ඩලය ගැනනේ.
0: මතුරුමු අපි
1: මතුරු. කෝටි ගානක නේද? රට වටේ තින් මේ කොච්චර මිනිස්සුන්ගේ හීන හැබෑ කරලා තියෙනවද ඇත්තටම?
0: ඒ කියන්නේ අනේ සමහර මිනිස්සු අනේ මට කිසිම දෙයක් නැහැනි කියලා හිත හිත ඉද්දී අනේ මට මේ වෙලාවේ මේක තියෙනවා නම් හොඳයි කියලා ඉද්දී රුපියල් 40ක් වේදන් කරපු එකේ විපාකේ හම්බුණා. ඒක විපාකයක් නෙමෙයි හරියටම කිව්වොත් එහෙම. අපි කියනානේ අපිට
1: විලාපයක් නෙමෙයි නේද?
0: ඔව්. ඉතින් මේ කිසිම දෙයක් නෙමෙයි හොඳක්.
1: හොඳක් වෙලා තියෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ කෝටිපති දන නිධානය ලොතරැයි ජාතික මහා ධන සම්පත ගැන නිකම්ම නෙවෙයි කෝටි ගානක දිනුම් අවස්ථාව ඔයාලට දෙන හින්දා. උදාහරණයක් කියන්න ළඟම උදාහරණේ මැයි මාසේ 29 වන සිකුරාදා කෝටි 12.4 කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කන්ද උඩරටින් බිහි කරන්න පුළුවන්කමක් ලැබුණා. හරි මීළඟ වාසනාවන්තයා වෙන්න පුළුවන් කෝටිපතියෙකු වෙනවා ඒ වගේම 20 ලක්ෂපතියෙකු කරවන ගමන් දසලක්ෂපතියෙකු කරවන ගමන් දැන් ඔන්න ඉරිදා දවසේදී නවතම අවස්ථාවක් වට හඳුන්වා දීලා තිනෝ ඒ තමයි සන්ඩේ බෝනස් දීමනාව. ඒ කියන්නේ බෝනස් දීමනාවක් වට හම් වෙන ඉරිදා දවසකම සෑම ඉරිදාකම වැඩි වැඩියෙන් ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ කෝටිපති දන නිධානය ලොතරැයිපත් ගන්න ජීවිතයේ සෙහිමියට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයම තමයි අපිට.
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ඒ වගේ වාස දෙද්දී අපේ ජීවිතයේ තියෙන ප්‍රශ්න වලට උත්තර හොයාගන්න කසාගල ග්‍රීන් සුපර් පවා අපිට උදව් උපකාර කරනවා. මොකද ඒකට හේතුව කසාගල ග්‍රීන් සුපර් කියලා කියන්නේ චාමර අපිට අත්‍යවශ්‍ය තැනක්. මොකද අත්‍යවශ්‍ය භාණ්ඩ තමයි එතන තියෙන්නේ. අපේ ජීවිතේ එදා දවස ගෙවා ගන්න, ඒ කියන්නේ අපේ එදා එදිනදා ජීවිතේ ආහාර වලට අවශ්‍ය කරන දේවල් අඩුම මුදලකට අපිට කසාගල ග්‍රීන් සුපර් එකෙන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා තමයි කියන්නේ කසාගල ග්‍රීන් සුපර් අලුත් තැනක් අඩුම මිලක් කියලා. ශාකා තියෙනවා මාතලේ අතුරුගිඩියේ කඩුවෙල ගණේමුල නාරම්මල ගම්පල කියන තැන්වල. ඒ වගේම තවත් ශාකා මේ අවුරුද්දේ තවත් තැන්වල ඔන්න දාන්න සුවදානෙමින් ඉන්නේ. කසාගල ගෲප් ඔෆ් කම්පැනිස් අනුබද්ධ කසාගල ග්‍රීන් සුපර් වෙත අදම ඔයත් යන්න ඔබට අවශ්‍ය කරන හාල්, සීනි, පිටි, පරිප්පු, අල, ලූණු වගේම අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ විතරක් නෙමෙයි ග්‍රොසරි අයිටම්ස් ඔයාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. දිවෙණි අඩුම මිලට අතරමැදිව නැහැ. ඒ නිසා අමතර ගාණක් වගේ ගන්නෙත් නැහැ. ඒ ගාණටම අවශ්‍ය කරන මුදලටම ඔයාට අවශ්‍ය කරන භාණ්ඩ ලබා දෙන්න ඔවුන් සූදානමින් ඉන්නෝ. ඉතින් ඔබට කසාගල සමූහ ව්‍යාපාරය සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගන්න අවශ්‍යයි නම් දැන්ම කතා කරන්න 0112864012 0112864012.
1: එහෙනම් ඉතින් යන්න ළඟම ශාඛාවට මාතලේ, ඒ වගේ වතුරුගිරිය, කඩුබිල, ගණේමුල්ල, නාරම්මල වගේම ගම්පොළ නවතම ශාඛාවන් තියෙනවා. තවත් ශාඛා ආරම්භ කරමින් යනවා රට වටේ. ළඟම ශාඛාවට ගිහිල්ලා බලන්න මේ වෙනස කොහොමද කියලා.
0: ඒ වගේම තමයි මේ ගමන යන අපිත් එක්ක එකතු වෙනවා මෙල්වා RB500. ඒක අවුත් මතක් කරන්න ඕනේ.
1: එහෙනම් අපි තවත් විරාමයකට ගීතයකට යන්න නේද?
0: ගීතයකට ගිහිල්ලා විරාමයකට යමු.
1: එහෙනම් දෙකම අහගෙන ඉන්න ද වෙල්කම් ෂෝ අපිත් එක්කම ඉන්න.

0: ප්‍රේම් රේඩියෝ මෙල්ඩෝන් හිසරදය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝන් පැරසිටමෝල් විශේෂයකි.
1: උසස් මුදත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවෙන්නේ අඩු මුලට ගත හැකි නවතම සුපිරි විලන් සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේ මුල්ල නාරම්මල සාදම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112 864 12
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිළිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
4: ආ ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
5: මල්ලී කොරෝනා ගොඩ ටිකට් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සැකෙන්නේ නැහැ. ඔයත් ගන්න ටිකට් ටිකක් පස්සේ විතර. අයියා අපේ ටිකට් දෙක ට්‍රැලට
6: විතරට උදේමයි හිටේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
5: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
4: හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
7: මොන මෙතන පුතලත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
8: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙයි. 89.1

0: කිරුළු කතා අරගෙන දෙන්න.
1: සමහර විට ශාමට ඉතින් ගෙටි පණ විට අලුත් වෙවි එව්වේ අත සම්පත ඇදුන කියලා දැනගත්තු නිසා දන්නෙත් නෑනේ නේද?
2: ලොතරය ගන්න කියලා වැඩියෙන් ලොතරයපත් වැඩියෙන් ගන්න ජාතික ලොතරය මණ්ඩලේ මොකද දිනුම් අවස්ථා කෝටි ගණක තියෙනවා.
1: අත සම්පත ගන්නවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාට කෝටි ගණක් විතරක් නෙමෙයි දවස් වේදමට පවා ඔයාට මුදල් ලබා ගන්න පුළුවන් කියන එක.
2: ඔව් දැන් විශේෂයෙන්ම අද සම්පත ලොතරැයි ජාතික ලොතරැයි මණ්ඩල හඳුන්වා දෙන්නෙම අද වේදම සපුර ගන්න. අද වේදම කියන්නේ අපි මොකක්ද අද වේදම රුපියල් 1000ක් වාස් ගාස්තු එහෙම දෙන්න නෙවෙයි. ඔයාට 250,000ක් දක්වා අවස්ථාව තියෙනවා දවසකට දිනා ගන්න. මහජන සම්පත දිනුම්මාරයෙන් තෝරා ගන්නා ලද ඉංග්‍රීසි අක්ෂරය වගේම අවසාන අංක 4 ගැළපීමෙන් තමයි අද සම්පත ජයග්‍රහකින් තෝරගන්න. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 250,000ක් තියෙනවා. අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 50,000ක් තියෙනවා. වගේම අවසාන අංක 3 නිවැරදිව ගැළපීමෙන් රුපියල් 4,000ක් වගේම තවත් ඉන් සෙසු තියාග ඔබට දිනා ගන්න පුළුවන් කමක් තියෙනවා. අද වියදමට අද සම්පත ලොතරැයිපත් වැඩි වැඩියෙන් ගන්න. ඒක කෙනාගෙන් ඉල්ලන්න ඕනේ නැහැ. දැන් අර වාර්තාවුත් කිව්වනේ පත්තරේ කියවත් දිනේ. ණය වෙලා අපි ඉන්නේ කියලා. ඒ හින්දා මේ දවස් ගාන උනත් කාටවත් ණය වෙන්න එපා. වැඩි වැඩියෙන් අද සම්පත ගන්න.
1: ඒ කියන මතකයෙන් ගමන් ශාමද මතක් කරන ඕනේ. ණය වුණාට පස්සේ හැම වෙලාවකමයි තියෙන ප්‍රශ්නයක් තමයි මේ ප්‍රශ්න ටික කොහොමද විසඳගන්නේ කියලා කල්පනා කරලා ඔලුව කැක්කුම හදාගන්න.
2: දැන් ණයට දීලා ණය ඉල්ලන්න යනකොට සමහරුත් ගොඩක් ලෙඩ දානවා නේද? අද කැස්ස මට අද මේ උණ කියලා කියනවා. ණය ගන්නවත් බෑ කියනවා නේද?
1: ණය ගන්න යනකොට නම් ශාමර හරි හොඳයි.
2: දැන් ඔයාට තියෙන්නේ මෙල් ඩෝල් කාඩ් එකක් සාක්කු දාගෙන යන කොමත් ඔයාලඟ අනිවාර්යෙන් මෙල්ඩෝල් කාඩ් එකක් තියාගන්න ඕනි පර්ස් එකේ පොකට් එකේ ඔෆිස් එකේ ඕනි තැනක. ණයට දීලා ණය දෙන්නත් කැට්ටියත් ඔය ලෙඩි කියනවා මෙල්ඩෝල් කාඩ් එකක් අරගෙන යන්න. මොකද මෙල්ඩෝල් එකක් බිව්ව ගමන් ඔය උණ කැස්ස හෙම්බිරිස්සා ඔලුවේ කැක්කම ඇඟපත වේදනාව තියෙන විදිහක් නැහැ.
1: නෑ ඔක්කොම නැති වෙනවා. නැති වෙලා යනවා. ආයෙ ඉතින් පැයක්වත් යන්නේ නැහැ. විනාඩි 10කින් 15කින් විතර ඉක්මනටම අඩු වෙලා යනවා. අපිට තියෙන කැක්කුම් ටික ඇඟපත වේදනාව පවා සමහරු කියනවානේ ඉතින් අම්බෝ අද මගේ ඇඟේ වේදනාව ඒ නිසා මම රස්සාවකට ගියේ නැහැ. ඉතින් අද මට සල්ලි නැහැ කියලා කියනවානේ එහෙම. ඒවත් ඔක්කොම අඩු වෙලා යනවා.
2: අනිවාර්යයෙන් මතක ඇතුව ඔයා තීරණය කරගන්න ඕනේ. දැන් ඔයා කාගෙන් හරි ණයතරන් ඔයා බොරු ලෙඩකී කී ඉන්නවනะ ඒකෙන ඔයාව බලන්න එන්නේ මෙල්ඩෝල් කාඩ් එකක් අරගෙන නම් ඔයා බොරු කරන්න එපා. ඉක්මනම සල්ලි දෙන්න.
1: ඔව් සල්ලි දෙන්න.
2: මොකද මෙල්ඩෝල් වලට හොඳ වෙන ඔය ලෙඩටි.
1: ඔව් තියන් ඉඳලා තේරුමක් නැහැ කියලා හිතනවා. ඉතින් අනික ඉතින් අසනීප ඔයා ගාව තියන් ඉඳලා තේරුමක් නැහැ නියනේ. හොඳ කරගන්න තමයි මෙල්ඩෝල් එන්නේ. ඉතින් ඒ නිසා මෙල්ඩෝල් විශ්වාසයෙන් පාවිච්චි කරන්න. පැරසිටමෝල් විශේෂ කියන එක මතක් කරන ගමන් අපි යමු ලස්සන සින්දුවකට.

0: 89.1 Supreme Radio. Supreme Radio. Make Supreme.
1: You're listening to The Welcome Show.
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.
3: සස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල සාගම්පල
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක

0: Schlager, the Welcome Show.
1: උදනවයයි විධානයේ 7යි දැන් වෙලාව අපේ අවසාන පෑය තමයි මේ. මතක් කරන්න ඕනේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන් යන ජාතිකලතරයි මණ්ඩලය අපිත් එක්ක මේ ගමන යන්න කතලා ඉන්නවා කියලා.
2: ඒ වගේම තමයි ඉතින් වේදනා කැක්කුම් වලට අපිත් එක්ක ඉන්නවා මෙල්ඩෝල්. අපි ළඟම ඉන්න අපේ හිතවතා තමයි ඉතින් මෙල්ඩෝල් කියලා කියන්නේ නේද?
1: ඔව්.
2: ඉතින් මෙල්ඩෝලුත් ඉන්නවා මේ ගමන යන අපිත් එක්ක එකතු වෙලා. ඉතින් අපි අද දවසේදී ඉතින් තවත් කතා කරන්න දේවල් අපිට තිබ්බා වුණත්
1: ඔව් අද න්ියුස් එකක් තිබ්බනේ චාමර මාරු කරන්න යද්දී අතරංගුවට මේ අරගෙන තියනවා කියලා කොළඹ කතක් ළඟ කෝටි 21ක හොර ඩොලර් තිබෙලාලු.
2: ඔව්.
1: දැන් හොර දේවල් ළඟ තියාගන්නවට වඩා හොඳ නැද්ද අපිට මේ අපිම හම්බ කළ දෙයක් ළඟ තියාගත්තොත් එහෙම. නිකන් මේ හොර දේවල් ළඟ තියාගෙන ඉවර වෙලා ඒව නිකන් හොර විදියට මාරු කරන්න ගිහලා ඒව හොබලා එහෙම
2: ඕනේ. ඔයාලට ඕන නම් හොර දේවල් ළඟ තියාගන්න. හැබැයි ඇති අහුනොත් අපත් නැහැ ඉතින් නේද?
1: ඔව් අපත් නැහැ. හැබැයි ඉතින් ඔය අද සම්පත ගත්තොත් එහෙම ඔයාට එහෙම මනේ මේ හොර දේවල් තියාගෙන හිටියේ ඔයා වත්ත ලඟුවට ගන්නවා එහෙම නැහැ නේද?
2: ජෙනුවින් ඉන්න පුළුවන් නේ.
1: ඒකනේ අනේ ජෙනුවින් විදිහට ඉන්න පුළුවන් වාගේ වැට්ටි කරගන්න පුළුවන්. අද සම්පත ගන්නවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඉතින් වාගේ දවසේ වේදම පවා හරි ලස්සනට පිළිවෙලට කරගන්න පුළුවන් කියන එක.
2: ඉතින් මහජන සම්පත දිනුම් මාරෙන් තමයි තෝරගන්නේ මේ විශේෂ අවස්ථාවන් වලට. හරිද? මහජන සම්පත දිනුම් මාරෙන් තෝරා ගන්නාලාද ඉංග්‍රීසි අක්ෂරය වගේම අවසාන අංක 4 ගැලපීමෙන් තමයි අද සම්පත ජයග්‍රහකින්
1: තෝරගන්නේ.
2: එතකොට ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 250,000ක් තියෙනවා. අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 50,000ක් තියෙනවා. වගේම තමයි අවසාන අංක 3 ගැලපීමෙන් රුපියල් 4,000ක් දිනා ගන්න ඔයාලට පුළුවන්. ඒ විතරක් නෙමෙයි තවත් සෙසු තියාගත් ඔබට දෙනවා. අද වියදමර තමයි අද සම්පත ලොතරැය්‍ය තියෙන්නේ. ඒක නිසා කාටවත් ණය නොවි අතපහන්නේ නැතුව අද දවස ගත කරන්න නේද? හොඳම අවස්ථාව තමයි ජාතික ලොතරැය් මණ්ඩලෙන් ඔයාලට හඳුන්වා දෙන්නේ අද සම්පත ලොතරැය්‍ය.
1: එහෙනම් ඉතින් ඒ ගැනත් මතක් කරනවා වගේ මතක් කරන්න ඕනේ අපි අපේ දේවල් කරගන්නේදී අපි අපිටම කියලා රස්සාවක් අපිටම කියලා ව්‍යාපාරයක් කරගෙන යද්දී ඒ දේවල් අපි විශ්වාසයෙන් කරන්න ඕනේ චාමර. අවංක භාවයෙන් කරන්න ඕනේ. අපි මේ දේවල් වලට පාවිච්චි කරන හොඳම දේවල් කියන්නේ ඔබේ සේවාව ගන්න කෙනාට අපි පේන්න දෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. මොකද එහෙම නැත්නම් එහෙම අපිට අර අපෝ යන වැඩක් නැහැ ඊළඟ පාරන ගේන නරක කවුරුර යවුවත් කියන්නේ යා නරකයි කියලා. එහෙම කියනවනේ ඉතින් ඒ නිසා එහෙම කරගන්න නැතුව හැම දෙයකටම විශ්වාසයෙන් පාවිච්චි කරන දේවල් ඔයා ගාව තියෙන්න ඕනේ. ඉතින් ඒකට හොඳම කෙනා තමයි හිතන්නකෝ වෙල්ඩින් වැඩ කරනවා කියලා. වෙල්ඩින් වැඩ කරනවා නම් ඒකට හොඳම විශ්වසනීයම කෙනා තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ. මොකද SLS සහතික කළ පළමු වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ.
2: වෙල්ඩින් කර්මාන්ත ඉන්න ඔයා අනිවාර්යයෙන්ම ගන්න ඕනේ මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ. මොකද නිෂ්පාදන කටයුතු කරගන්නේ වගේම වෙල්ඩින් අවශ්‍යතාවයන් වලට අවම ලෝබර දුම් විමෝචනයේ බලශක්ති කාර්යක්ෂමතාවයේ මේ සියල්ලක් එකම තමයි ඉතින් දශක දෙකක මෙල්වා නාමෙන් තමයි
1: එන්නේ.
2: ඒක නිසා මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ භාවිතා කරන්න මේ කියන සියලු පහසුකම් මේ අත්විඳින්න ඔයාලට පුළුවන්කමක් තියෙනවා.
1: එහෙනම් ඉතින් 얘ගෙන මතක් කරන ගමන් අපේ සින්දුවකට යන්නලා
2: සින්දුවකට හන්න යන්න ඕනේ අවසන් මිනිත්තු කියන්නේ මේ සින්දුවකට යන්න මිනිත්තු උකට කලින් උනත් මට මතක් කරන්න ඕනේ අද විශේෂ දවසක් අපිට. ඒ තමයි මෙරට සිනමාවේ ජීවමාන සලකුණක් බඳු වූ අයිරාංගනි සේරසිංහ මහත්මියගේ 99 වෙනි ජන්මදිනේ. ඉතින් කොහොමද අපි සුබ පතන් නැතුව ඉන්නේ නේද?
1: ඒකනේ.
2: ඉතින් එතුමියට දීර්ඝායුෂ ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එතුමිය කලා කීර්ති සම්මානයෙන් පිදුම් ලැබූ අපේ සිනමාවේ ජීවමාන පුරාවෘත්තයක් අපිට ඉන්න මතක නම් දෙලොවක් අතර අයිරංගනි මීදනිය කියලා නමේ කාලේදී ඇගේ පෙළපත් නාමය
1: වෙන්නේ
2: ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ දෙලොවක් අතර සංදේශය වගේ ඒ වගේම ඉතාම සිනමාවේ සංදිස්ථාන රසක ඇය ජීවමාන සලකුණක් වගේ මෙරට ටෙලිනාට්‍ය ටෙලි වෘතාන්තවලත් ජීවමාන සලකුණක්
1: ඉතින් ඇය හරිම අපූර්ව නිලියක් චාමර. ඒ කියන්නේ හැමෝම ආදරය කරන නිලියක් නේ. කිසිම කෙනෙක් ඇය ගැන කිසිම දෙයක් කියන්නේ හරි ආදරේ හරි ආදරෙන් වලලකත්ව නිලියක්. ඉතින් අපි ඔබට තව තවත් දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනවා.
2: ඔබේ
1: ජීවිතේ ලස්සනටම ගත කරන්න පුළුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ අපට කරා වූ මෙහෙයට අපි අපේ උත්තමාචාර්ය සුප්‍රීම් රේඩියෝ අපේ උත්තමාචාර්යත් අපි ඔබ වෙනුවෙන් පිරිනමන්නත් අද දවසේදී අමතක කරන්නේ.
2: චිරන් ජයතු ඔබතුමියට. එහෙනම් මතක් කිරීමත් එක්ක එහෙනම් අපි යනවා තවත් ලස්සන සින්දුවක් අහන්න.
1: එහෙනම් දිගටම සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ඔයාලට සින්දු ගොඩක් අහන්න
3: පුළුවන්. කුච් හෝ ගයා හේ

0: පරිපූර්ණ හොඳම වෙලාව එනකම් බලන් ඉන්න එපා. තියෙන වෙලාව හරිම වෙලාව කරගන්න. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
0: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තෑගි පැඩි වෙලා.
1: අංක 1යි ලග්න 1යි.
0: 100ක්ම ඔබ යතේ.
1: අංක 2ක් ගැලපුණාම
0: රුපියල් 1000ක්ම අතේ.
1: අංක 2යි ලග්න 1යි
0: 2500ක් අතේ. අංක 3ට
1: 50000.
0: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක, ලංකාවේ එක, අපේම එක.
2: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ ආගිය යුතුක මොකද්ද?
3: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ඥායට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැ.
4: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
5: ටෙම්පෝ ටවුන්
4: විත් ආශි.
1: 89.1 89.3 සුපර් රේඩියෝ.

0: සුප්‍රීම් රේඩියෝ.
1: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
2: ඇයි මුද්‍රාලි එහෙම කියන්නේ?
1: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සපත්තුද, අරවද, මෙව්වද, එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
3: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
1: මොන වර්ගයෙන්ද?
3: හොඳ වර්ගයක.
1: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
4: මෙල්වා බෙදී

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: පස්වාන් දහස ගන සමාවසන රාජෝත්තම අනන් වහන්ස,
0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? පවසව.
2: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
0: ඈ හැබෑවට
3: සතිය දවස් පහේම දහවල් දෙකට කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන්

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන
1: ඔබත් කෝටිපතියෙකු වන්. 89.1

0: ඉස්සර ඉතින් හැමෝම අහන සින්දු නෙනේ චාමර මේව. එක දිගට ඉතින් සමහර අය මේ සින්දු වරු ගණන් අහනවා ඉතින්. ඇයි නේද නේ?
1: අනිවාර්ය අනිවාර්ය.
0: චාමර, ජීවිතේට සමහර දේවල් එනවනේ. කියන්නේ සමහර ප්‍රශ්න එනවා අපිට උත්තර හොයාගන්න අමාරු. අපිට හිතාගන්න බැරි වෙනවා මම ඇයි මේ වගේ ප්‍රශ්නකට මූණ දෙන්න සිදු වුණා? ඇයි මට මේ දේවල් මෙහෙම වෙන්නේ කියලා. මම එක පෝස්ට් එකක් දැක්කා. දැන් මම ගාව තියෙන බත් හැන්දක් නම් මම කට්ටියට බත් හැන්දෙන් බෙදනවා නම් මට බත් හැන්දෙන් බෙදන්න ඕන කියලාම නැහැ. හැබැයි ඔබ ගාව තියෙන තේ හැන්දක් වෙන්න පුළුවන්. ඔබ ගාව බත් හැන්දක් නැති වෙන්න පුළුවන්. ඔබ තේ හැන්දෙන් මට බෙදෙන එක කිසි ගැටලුවක් නෑ. ඔබට තියෙන තරමින් ඔබ මට දෙන්නේ. හැබැයි ඔබ ගාව බත් හැන්දක් තියාගෙන මට තේ හැන්දෙන් බෙදනවා නම් මම ගෑරුප්පෙන් බෙදෙන එක ගැන එච්චර හිතන්න එපා කියලා තිබ්බා. ඒ කියන්නේ සමහර මිනිස්සු ඉන්නවා චාමර, ඇත්තටම මේ අපි අපේ හදවතින් අපේ මනුස්සයට සලකනවා. හැබැයි ඒ මනුස්සයා මොනම වෙලාවකත් අපිට හදවතින් සලකන්නේ අපිට අපි සලකන විදිහට අනිත් පැත්තට සලකන්නේ. ඇත්ත පෙරලා සලකන්න උමනාවක් නෑ තමයි. හැබැයි ඉතින් පොඩි වචනයකින් හරි අපිට පොඩි උදව්වක් ඕන නම්, ඒ කියන්නේ උදව්වක් තියෙනවා නම් ඒ ගොඩක් හොඳයිනේ.
1: අනිවාර්යයෙන් අනිවාර්යයෙන්.
0: හැම මිනිස්සයම අපේ විදියට නෑ, අපි වගේ වැඩ කරන්නේ. ඉතින් ඒ නිසා මිනිස්සු ගැන හිතාගන්න, මිනිස්සු මොනවගේද කියලා කල්පනා කරගන්න. අපි මිනිස්සුන්ට ඒ කරන විදියටම කරන්න ගියොත් එහෙම මිනිස්සු අපිට තනහ වෙනවා. ඉතින් ඒකෙන් සමහර මිනිස්සුන්ට අපිව පේන්න බැරි වෙන්නේ. හැබැයි කොහොම වුණත් ජීවිතේ ප්‍රශ්න එනවා අපේ වටේ ඉන්න මිනිස්සුත් එක්ක. ඒ ප්‍රශ්න මොන විදියට ආවත් අපිට පුළුවන්කම තියෙනවනේ හැම ශකටම එන විදියට බැට් කරන්න. එහෙම නැතුනොත් ඉතින් අපි පරාදයි.
1: අනිවාර්යයෙන් අනිවාර්යයෙන්. මංගලංග තියනවා සවලක්. මොකද කියන්නේ?
0: සවලක්ද? එහෙනම් මම ඔයාට රේක්යක් ගන්න.
1: රේක්කෙ?
0: ඇයි ඉතින් එහෙම
1: දෙන්නේ සවලෙක්?
0: මම ඔයාට රේක්කෙන් දෙන්නම් චාමර.
1: සවලක් තියාගන්න හොඳයිනේ. මොකද හදිස්සියක් උනත් ගන්න පුළුවන්නේ වෙන වැඩකට උනත් නේද?
0: එන සවලක් තියාගන්නද? හැබ්බත් හන්ද තියාගන්න.
1: රේක්කේ භයානක වැඩි රේක්කේ. ආ භයානක දේවල් ළඟ තියාගන්නේ නේද? වාහන තියාගන්න නිකන් මොකද බුල්ඩෝසරයක් වගේ.
0: ඇයි බුල්ඩෝසරය?
1: ඒ කුල්ල තියෙන්නේ.
0: මම මේ ළඟදී මේ මොකද ගලි බවුසරයක් බෙරලා තිබ්බ ඔයා දැක්කද?
1: ඔයා මොකද්ද?
0: ගලි බවුසරයක් බෙරලා
1: තිබ්බ. ඔයා ගලි බවුසරයක් බෙරලා තිනවා මම දැක්කේ නෑ.
0: නෑ නෑ මං කිව්වේ අපි කියන රත්මලානේදී ගලි බවුසරයක් බෙරලා තිබ්බා.
1: හා.
0: හානිත් වෙලා තිබ්බා.
1: හැමෝගෙම ඔක්කොම එකයි කියලා නේද? නේ හැමෝගෙම ඉතින් ඔය මල පහ තමයි තියෙන්නේ. ඉතින් කියලා තේරුම් ගන්න මිනිස්සුනේ සමහර හැසිරෙන්නේ එහෙම නෙවෙන්නේ නිකන් නේද? පන්ති බෙදාගෙන, වර්ග බෙදාගෙන නේද, කුලය බෙදාගෙන තාමත් එහෙම ඉන්න වැඩවසම් යුගයේ මිනිස්සු තාමත් අපි අතර ඉන්නවා නේ අපේ සමාජේ. ඔච්චර නිකන් බයිලා ගැහුවත් නේද? එහෙමයි ඉන්නවා. තවද ලස්සන සින්දුවක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ප්‍රශ්න තියාගෙන ජීවිතේ ඉතින් ඉස්සරහට යන්න ඕනේ. ඔය තියෙන දේවල් අමතක කළා දාලා නේද? එන ප්‍රශ්නයකට මූණ දෙයි ළඟන ඉස්සරහට යන්න ඉතින් අපි.
0: කල්පනාවෙන් මිනිස්සු එක එක හැඳි වාඩ පාවිච්චි කරයි බත් බෙදන්න.
1: ඔයා සවලක් තියාගන්න.
0: සවලක් තියාගන්න.
1: සවලක් තුනයි කෝවරත් හොඳයි.
0: උදේ 9:30යි.

0: 89.1 Supreme Radio.
1: ත්වේ අත්‍යවශ්‍ය බාණ්ඩ දෙවේලේ අඩුම මිලට ගත හැකි නවතම සුපේ වෙළඳ සල් ජාලය කසා කළ ක්‍රීම් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේ මුල්ල නාරම්මල් සහ ගම්පොළ
2: ඔය එන්නේ පණ්ඩිත නෝන.
3: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනාට එහෙම කියන්නේ?
2: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
4: හා මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
2: හදමු හදමු.
4: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ.
2: දෙන්නම්කො හොඳ වර්ගයකින්.
4: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI box bar.
5: මෙන්වා බෙති. දන්න තියෙන GI box bar.
6: පෙරලිකාර සඳුදා.
7: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි.
6: සුවබර අඟහරුවාදා.
8: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්.
6: හැඩකාර බදාදා.
9: ඔයා කොච්චර දේවල් හිටියත් පොණ්ඩෙකට ඔයල් උරා ගන්නේ නැහැ.
6: රසපිරි බ්‍රහස්පතින්දා.
10: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙර
11: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
12: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් පහේම උදේ 10ට.
13: 89.1 89.3

0: ආස්ම තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල් සහ ගම්පොළ
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: 89.3 සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න වෙලාව මතක් කරනවා උදේ 10යි.
4: ජීවිතයේ සිහින සබය කරන වාසනාවේ වෙලාව මතක් කළේ
5: වාර්තා පිට වාර්තා කඩමි කෝටි 8 NLB දනට තහන නඩුතරයෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් සම්පත තහනම දහනේ බිඳින ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: Supreme Radio. Supreme Radio.
1: Supreme Radio.

0: පරිපූර්ණ හොඳම වෙලාව එනකම් බලන් ඉන්න එපා. තියෙන වෙලාව හරිම වෙලාව කරගන්න. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
1: සුබ දවසක්.
0: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තෑගි පැඩි වෙලා.
1: අංක එකයි ලග්න එකයි.
0: සියයක්ම ඔබ යතේ.
1: අංක දෙකක් ගැලපුණාම.
0: රුපියල් 1000ක්ම අතේ.
1: අංක දෙකයි ලග්න එකයි.
0: 2500ක් අතේ. අංක තුනට.
1: 50000.
0: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
1: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපේ වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල් සාගම්පල.
1: අවසාන ප්‍රශ්නය. ආශ අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවට යුතුකම මොකද්ද?
2: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ඥායට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
4: ටෙම්පෝ ටවුන්
3: විත් ආශි.
0: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දර්ශන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
5: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: 89.3 දිවයින පුරා සිසාරා ජීවිතේට සිහින තියනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ධනනිධානයේ ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා ධාරාව ප්‍රදේශයේ AG ජයරත්න බණ්ඩා මහතා.
1: මගේ නම AG ජයරත්න බණ්ඩා. මගේ ගම ධාරාව. මම හැමදාම ටිකට් හතරක් අනිවාර්යෙන් මම කවුන්ටරේ ඉඳලා තින් ටැග් ගාලා මම ටිකට් හතරක් කරලා යනවා. මම ටිකට් එක දෙමින් බලද්දී දවස් 3කට පස්සේ මම ටිකට් එක බැලුවේ. ගමේ ටිකට් කවුන්ටරේ ගිහින් පොඩ්ඩක් බලනකොට මට ලස්සෙ ඉස්සෙ උඳලා ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ මම හරි සතුටු වුණා. මම කරන රස්සාවත් එක්ක මගේ ළමයි 3 දෙනාට අධ්‍යාපන කටයුතු සඳහා මම මේ මුදල වේදන් කරලා බලාපොරොත්තු වෙන්නේ. ඒකට මම ගොඩක්ම බලාපොරොත්තු වෙනවා.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාතික වාර්තා කඩන කෝටි 8 NLB දනට තහන නෙලුතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත තහන නිදහනේ බිල දීගෙන ඔබත් කෝටිපතියෙක් වන්
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ
3: මල්ලි කොරෝනාගල් ටිකට් ටිකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් ටිකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ජුවැලට
4: පිටරට උදවිය මයි හිතේ අනේ මලියෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
3: අයියෝ මේ සින්දුවම දානවා නම් ෂුටක් අපිට ගැලපෙන දාන්න හරිද
2: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
5: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
7: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන් හැබැයි ඉතින් ඒවට තනක් නැහනේ
8: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් ඇසුර තියෙන්නේ
9: අපිට ජපන් ඉගෙන ගන්නත් පුළුවන් ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ
5: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි
9: මේ ඔක්කොටම සතියේ දින 5ම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහන්න ඕනේ
10: The Welcome Show
5: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑය තුන
2: කලාවැවේ ජලය තිසාවැවට රැගෙන යන යෝධයලින් සැතපුම් 54ක් දිගයි පළලින් අඩි 40ක් මේ ඇල පළල් වෙනවා. ඒ කාලය තුල ජයගංග කියලා සඳහන් කරලා තියෙනවා. අතීතයේදී ඔය ඇල ඉදිකරද්දි නෙපු මෙතනත් හරි ලස්සන කතා ගොඩක් තියෙනවා. එළුවගේ ගැහණු සතෙකු මේ තිසාවැවට යන මාර්ගයේ යවලා තිනවා. ඇය අඩි තියපු පාසටහන් මත තමයි මේ ජයගංගෙහිවත් යෝධයලේ ආනතිය නිර්මාණය කරලා තියෙන්නේ. ඒක නිසා හරි පරිස්සමට මේ සැතපුමට අඟලක් වෙනකන් සැතපුම් 17ක් යනකන් ඇලේ බැස්ම හදලා තියෙන්නේ. ඒ වගේම පුදුමාකාර විදිහේ වාර් ඉංජිනේරු මේ යෝධයල තුල යබාගෙන තියෙනවා
5: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
10: The Welcome Show
11: Supreme Radio මේක සුපිරිය

0: ගොඩවෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න බස් එක යන්න හදන්නේ.
1: මල්ලි කොරෝනාගොඩ ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රැවලට.
2: විතරට උදවිය මයි හිතේ. අනේ මලේ අපිට කහටගස් දිගියට දෙන්නකො.
1: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
0: හරි හරි. ආහාරෙන් මෙහින් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
3: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙයි.
5: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
3: වෙල්කම් ෂෝ. කලබලෙන් කම්මැලි කමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටල ගන්න තු පටන් ගන්න සතියේ දවස් 5ම උදේ 8ට.
1: වෙල්කම් ෂෝ. අනුග්‍රහය.

Green Radio.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: පරිපූර්ණ හොඳම වෙලාව එනකම් බලන් ඉන්න එපා. තේන වෙලාව හරිම වෙලාව කරගන්න. සිහි නැතිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: දැඩි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
3: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ක්‍රීම් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල් සාගම්පුල
2: මහරජ උත්තමයා මහන්සේ රාජ සභාවට සැපත් වෙන වග
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු
4: පස්වාන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද පවසව
4: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
3: ඈ හැබෑවට
5: සතිය දවස් පහේම දවල් දෙකට
1: ඇහෙන අහන කතාතර රසකතා ඇහෙන පෑතුන
3: කලාවැවේ ජලය තිසාවැවට රැගෙන යන්නේ යෝධයලින් සැතපුම් 54ක් දිගයි පළලින් අඩි 40ක් මේ ඇල පළල් වෙනවා. ඒ කාලය තුල ජයගංග කියලා සඳහන් කරලා තියෙනවා අතීතයේදී. ඔය ඇල ඉදිකරද්දී නිපු මෙතනත් හරි ලස්සන කතා ගොඩක් තියෙනවා. එළුවගේ ගැහණු සතෙකු මේ තිසාවැවට යන මාර්ගයේ යවලා තිනවා. ඇය අඩි තියපු පාසටහන් මත තමයි මේ ජයගංගෙහිවත් යෝධයලේ ආනතිය නිර්මාණය කරලා තින්නේ. ඒක නිසා හරි පරිස්සමට මේ සැතපුමට අඟලක් වෙනකන් සැතපුම් 17ක් යනකන් ඇලේ බැස්ම හදලා තියෙනවා. ඒ වගේම හා පුදුමාකාර විදිහේ වාර් ඉංජිනේරු මේ යෝධයල තුල යබාගෙන තියෙනවා.
1: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට
6: The Welcome Show 89.1

0: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහා දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ ආගිය යුතුකම මොකද්ද?
1: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
3: Tempo Town
2: with Ashi.
4: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහැනේ.
5: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් ඉස්සර තියෙන්නේ.
6: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
2: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
6: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහන්න ඕනේ.
2: ලොව සුන්දරතම පාරාදීසේ
4: මන බැඳුනේ ඇස නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍යයක්.
2: Travel with Supreme
4: සතියේ දවස් පහේම
3: The Welcome Show අහන්න.

0: සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේ මුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0112
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ
3: මල්ලි කොරෝනාගල ටිකට් ටිකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයා ගන්න ටිකට් ටිකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට
4: පිටරට උදවිය මයි හිතේ අනේ මලියෝ අපිට කහට ගස් දිගිලට දෙන්නකෝ
3: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
2: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
1: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
3: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
1: වෙල්කම් ෂෝ. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasarpen patala gannatu panangala satiya dawas pahema udi hatata
6: welcome show
3: anugrahaya
7: warthapika wartha kabani koti 8 nlb danada tahana eduturayye rupiyal koti 13 9 8 ikma u devanta supiritya galaba dimin rathe sangvardhaneta devanta shaktiyak wemin obat dinawa ratat dinawana jathiye mahatana sampatha tahana nidahane bindigena obat koti patiye kuwan
8: navina taakshanayen නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
10: 89.1 89.3
11: සුප්‍රීම් රේඩියෝ

0: අසුනවය යකෙන් අසුනවය තුනෙන් ඔයා මේ හගරින්නේ සුප්‍රීම් රේඩියෝ
1: ජීවිතයේ සිහින සබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා කබිනි කෝටි අටේ එන්ඩල්බී තනටතහන් වෙනතුරයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයා ගලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතියේ මහත් ධන සම්පත තහනම් විධානය බිල දී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

9.1 අසු 9.3 සුප්‍රීම් රේඩියෝ.

0: கேட்க அசுனாவே ஐந்து சுப்ரீம் ரேடியோ
1: පරිපූර්ණ හොඳම වෙලාව වෙනකම් බලන් ඉන්න එපා. තියෙන වෙලාව හරිම වෙලාව කරගන්න. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තැඩි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි
1: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
0: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපේ වෙළඳ සල්ජාලය කසාගල ක්‍රීම් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල් සහ ගම්පොළ
2: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එක්කම රූටින් එක
3: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නත් හරියට දාගන්නකෝ
1: Welcome show කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasaye patala ganna පටන් ගන්න සතිය දවස් පහේම උදේ හතට Welcome show
3: අනුග්‍රහය
4: වාර්තාතික වාර්තා කබිනි කෝටි 8 NLB තනට තහන නුතුරයි රුපියල් කෝටි 13 9 8 ඉක්ම වූ දැවන්ත සුපිරිතය ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තහන දහනේ විදීන ඔබත් කෝටිපතියෙකු වන්න
5: Meltdown හිස රතය උන සම්ප්‍රති ශාව අඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdown පැරසිටමෝල් විශේෂයකි
6: 89.1 89.3

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාතික වාර්තා කබලි කෝටි 8 NLB දනවිත හනුතුරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත තහනුදහනේ බිඳී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-8939-8939 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දර්ශන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
3: කාලේ වලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: නිලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන ට්‍රෙන්ඩ්නයිට්
1: සතියේ දිනපතා රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: එන්න.

0: పురోహిత వహామ రాజద్రోహ్యావ రగిణేను అహల పహల నివసి అంట బాధావన లెస తా గోషా పవత్వన్నే మంద అవసవ
1: అనే మహారాజుతుమణి మగే మాయ్యగెం విసుమక్ వెన్నే నే దహవల్ దెకట సుప్రీం రేడియో లో దెమ్మ
0: ఏ హబావట
2: సతే దవస్ పహేమ దహవల్ దెకట
3: సింధు కఫే నిమేషా నిమేషా
4: අවසාන ප්‍රශ්නය ආශාප හිතමු අයිසරහා දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
5: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
1: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
6: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑතුන
4: කලාවැවේ ජලය තිසාවැවට රැගෙන යන යෝධයලෙන් සැතපුම් 54ක් දිගයි පළලින් අඩි 40ක් මේ ඇල පළල් වෙනවා. ඒ කාලය තුල ජයගංග කියලා සඳහන් කරලා තියෙනවා අතීතයේදී. ඔය ඇල ඉදිකරද්දී නෙපු මෙතනත් හරි ලස්සන කතා ගොඩක් තියෙනවා. එළුවගේ ගැහණු සතෙකු මේ තිසාවැවට යන මාර්ගයේ යවලා තිනවා. ඇය අඩි තියපු පාසටහන් මත තමයි මේ ජයගංගෙහිවත් යෝධයලේ ආනතිය නිර්මාණය කරලා තින්නේ. ඒක නිසා හරි පරිස්සමට මේ සැතපුමට අඟලක් වෙනකන් සැතපුම් 17ක් යනකන් ඇලේ බැස්ම හදලා තියෙනවා. ඒ වගේම හා පුදුමාකාර විදිහේ වාර් ඉංජිනේරු මේ යෝධයල තුල යබාගෙන තියෙනවා.
6: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. අසුනවියයි එක අසුනවියයි දෙන්න. Supreme

சந்தோஷ்.

0: හොඳම වෙලාව එනකම් බලන් ඉන්න එපා. තියෙන වෙලාව හරිම වෙලාව කරගන්න. සිහි නැතිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
0: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තෑගි පැඩි වෙලා.
1: අංක 1යි ලග්න 1යි.
0: 100ක්ම ඔබ යතේ.
1: අංක 2ක් ගැලපුණාම
0: රුපියල් 1000ක්ම අතේ.
1: අංක 2යි ලග්න 1යි
0: 2500ක් අතේ. අංක 3ට
1: 50000.
0: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: හිතන පරිදි

අයිවන් සුබ දහවලක් වේවා හිතවතුනි. වෙලාව දවල් එකයි විනාඩි පහයි. එෆ්එම් 89.1 89.3 වේ හගෙනින්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්. සති දවස් පහම දවල් 12 ඉඳන් 2 වෙනකන් ඔයාලට සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක් අහන්න පුළුවන්. ඔයාලට සුප්‍රීම් රේඩියෝ අහන්න විදි කීපයක් තියෙනවා. රේඩියෝ එකෙන් එෆ්එම් 89.1 හරි එෆ්එම් 89.3 හරි ටියුන් කරලා ඔයාලට පුළුවන් අපිව දවස පුරාවට අහන්න. ඒ විතරක් නෙවෙයි, ලංකාවේ කොහේ ඉඳියත්, ලංකාව විතරක් නෙවෙයි ලෝකේ කොහේ කොතනක හිටියත් ඔයාට අවස්ථාව තියෙනවා සුප්‍රීම් රේඩියෝ අහන්න. කොහොමද අහන්න පුළුවන්? යන්න අපේ වෙබ්සයිට් එකට. මම මතක් කරන්නම්, www.supremeradio.lk www.supremeradio.lk. ඉතින් අපිව සෑහෙන පිරිසක් අපේ රටින් අපේ කොල්ලෝ කෙල්ලෝ සෑහෙන පිරිසක් අපි වහගෙන ඉන්නවා. අම්මල තාත්තල නංගිල මලිල මාමල නැන්දල සෑහෙන පිරිසක් අපි වහගෙන ඉන්නවා. ඉතින් ඒකටියොත් මතක් කරන්න ඕනි. කෝල් කරන්න මේ පැත්තට 0118 83 83 83 WhatsApp message එකක් දාන්න. කෝල් කරනවා නම් 0112 510 510 ඔයාට පුළුවන් මේ පැත්තට දුරකථන නැමුතුමක් ලබා දෙන්න. පළවෙනි දුරකථන නැමුතුම් මතක් කරන්න යන්නේ අපිට කතා කළා මත්තෙගොඩෙන් මලිති. කතා කළා කිව්වා අපිට ලස්සන සින්දුවක් දෙන්න, ලස්සන සින්දුවකට මත්තෙගොඩ පැත්තේ සෙට් එකව එකතු කරගන්න කියලා. ඒක මතක් කරනවා ශාන්ති ඇන්ටි අපිට message එකක් දාලා තියෙනවා. මොරටුව පරණ පාරෙන් වැඩ කරන තැන සෙට් එකම, කුෂන් වර්ක්ෂොප් එකේ සෙට් එකම සද්දෙට සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්නවලු. මොකද පොඩ්ඩක් පරක්කුනේ කියලා අහලා තියෙනවා. චුට්ටක් චුට්ටක් චුට්ටක් පරක්කුනවා, චුට්ටක් චුට්ටක් එහෙම තමයි නේ. යම් මෙහෙමනේ මේ දවස් ටිකේ කාලගුණ තත්ත්වය හෙට මෙහෙට වෙලා තියෙන්නේ. ඒ නිසා පොඩ පොඩ හෙට මෙහෙට වෙනවා. ඉතින් එහෙම තමයි. ඔය කොච්චර හෙට මෙහෙට වුණත් කියන විශේෂ පණිවිඩයක් තියෙනවා. ඒක කියනනම් අපි යනවා මරියස් සිලෝ අහන්න. මරියස් සිලෝ බලන් ඉන්නවා මං එනකන්. රිදීවැල්ලේ මතකයිනේ, වෙලාව දවල් 1:07 දිගටම අහගෙන ඉන්න. දවල් 2 වෙනකන් මං ඉනෝ මේ පැත්තේ.

0: in radio පෙරලිකාර සඳුදා
1: කේන්ති යන හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර දේවල් හිටියත් කොන්දේකට අවල් පුරා ගන්න නැහැ
0: රස පිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5ම උදේ 10ට
6: අවසාන ප්‍රශ්නය ආශා අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනෝ වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද
7: මන්නම් කරන්න වාඩි වෙන එක මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොන බලියක් බලා ගන්න වෙන්නේ නැහැ
8: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න
9: ටෙම්පෝ ටවුන්
8: විත් ආශි
10: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
7: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
11: The welcome show කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasaven patana gannatu panangala satiya dawas pahema udaya hatata
12: The welcome show
13: anugrahaya
14: meltdown hisarathaya una sympathishava angapata vedanawa apahasu dina sadaha ikman sahalaya meltdown parasitamol visheshayaki

වෙලාව දවල් එකයි විනාඩි 27යි. හිතවතුනි ලන්ච් බ්‍රේක් අහගෙන තමයි ඉන්නේ. විශේෂ පණිවිඩයක් කියන්න තියෙනවා කියලා කිව්වනේ. දැන් මේ උදාවනේ ලස්සනම ලස්සන පොසොන් මාසෙ. දැන් කල්පනා කරලා බලන්න මේ ලස්සන කාල උදා වෙනවනේ. අවුරුදු වෙන්න පුළුවන්, වෙසක් මාසෙ වෙන්න පුළුවන්, පොසොන් මාසෙ වෙන්න පුළුවන්, නත්තල වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම වැඩිපුරම මේවට ආස. ඊට පස්සේ මේව එනකම් බලන් ඉන්නේ. මේ වගේ අර දැනෙන්නේ කාටද? වැඩිපුරම මේ හැම දෙයක්ම දැනෙන්නේ අපි පොඩිත්තන්ට. ඉතින් මේ හැම දෙයකින්ම අපි පොඩිත්තු ගැන අමතක කරන්නේ නැහැ. විශේෂයෙන් සුප්‍රීම් රේඩියෝ අපි මේ වගේ ලස්සන කාලෙකදී හැම විශේෂ දෙයකදීම අපි අපේ පොඩ්ඩංග අමතක කරන්නේ නැහැ. ඉතින් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග උදෑසන අහන පොඩ්ඩ දන්නවා. අපි ඒගොල්ලන්ට ගොඩාක් අවස්ථා ගෙනල්ලා දෙනවා. ඉතින් ලස්සනම ලස්සන පිම්බර පොසොන් මාසේ චිත්‍ර අඳින පොඩිත්තන්ට, ලස්සන චිත්‍ර අඳින්න පුළුවන් පොඩිත්තන්ට තමයි මේ අවස්ථාව අපි ගෙනල්ලා තියෙන්නේ. පුංචි අපි පොසොන් සමරන්නේ මෙහෙමයි කියන මාතෘකාව යටතේ. ඒ කියන්නේ පොසොන් සමරන විදියම නෙමෙයි, ඔයා පොසොන් උත්සවය ගැන මොනවද දන්නේ, පොසොන් උත්සවයේ කලින් දැකලා තියෙන්නේ කොහොමද, පොසොන් උත්සවයේ සිද්ධ වෙන විශේෂ දේවල් මොනවද, ඔයාට කැමති දෙයක් ලස්සන චිත්‍රයකට නැගලා චිත්‍රයක් ඇඳලා අම්මට හරි තාත්තට හරි කියලා. දැන් අම්මලා තාත්තලා ගොඩක් අපි ලන්ච් බ්‍රේක් අහන්නේ. අම්මට තාත්තට කියන්නේ ලස්සන පින්තූරයක් අරගෙන, පැහැදිලි පින්තූරයක් අරගෙන අපිට වට්ස්ඇප් කරන්න 0718893893ට. මතක් කරගන්න ලේසියනේ, මතක තියාගන්න ලේසියනේ. මම ආපහු සරයි මතක් කරන්න, අපේ නම්බර් එක වට්ස්ඇප් කරන්න 0718893893ට. පින්තූරේ වට්ස්ඇප් කරනකොට මතක ඇතුව නම, ගම, ලිපිනයත් එක්කම වට්ස්ඇප් කරන්න. මොකද මේ විශේෂ අවස්ථාවක් අපි ලබා දෙන්න සුදනමින් ඉන්නෝ ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට. ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ අපේ මැදිරියට ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙලා එකට වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා. දැන් ඔයා සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන උදෑසන 6 ඉඳන් 7 වෙනකන් අහනවන හැමදාම පොඩ්ඩෝ ඒගොල්ලන්ගේ දක්ෂතා ඉදිරිපත් කරනවා. ඉතින් ඔයාටත් අවස්ථාව තියෙනවා ඔයාගේ පොඩ්ඩට ලස්සන චිත්‍රයක් දෙන්න පුළුවන් නම් ලස්සන චිත්‍රයක් අඳලා අපිට එවන්න. එතකොට අපි ලෑස්ති වෙලා ඉන්නවා ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට අපිත් එක්ක එකතු වෙලා මේ ලස්සනම ලස්සන වැඩසටහන තව තවත් ලස්සනට අපිත් එක්ක එකතු වෙලා කරන්න. ඉතින් මතක් කරන්න ඕනේ වයස් සීමාවක් තියෙනවා. වයස් සීමාව තමයි අවුරුදු 12ට අඩු පොඩිත්තන්ට තමයි මේ අවස්ථාව තියෙන්නේ. එහෙනම් ඉතින් අවුරුදු 12ට අඩු පොඩිත් ඔක්කොටම කියන්නේ ලස්සන චිත්‍රයක් ඇඳලා අපිට වට්ස්ඇප් කරන්න. අම්මලා තාත්තලාට කියන්නේ අවුරුදු 12ට අඩු පුංචි පැංචෙක් ගෙදර ඉන්නවා නම්, පුංචි පොඩිත්තෙක් ගෙදර ඉන්නවා නම් අනිවාර්යෙන් ලස්සන චිත්‍රයක් අඳින්න කියලා පාට කරලා අපිට පින්තූරයක් වට්ස්ඇප් කරන්න. නම ගම විස්සරෙක් රයිට් අප යනවා ලස්සනම ලස්සන සින්දුවක් අහන්න. යුනිටි බෑන්ඩ් එකෙන් කරපු ආදර ප්‍රියලඳුනේ මට මුළු ලොවම ඔබයි.

0: Supreme Radio. උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳසැල් ජාලය කසාගල ක්‍රීම් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල් සාගම්පොළ.
1: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
2: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් ඉගෙන ගන්න.
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහන්න ඕනේ.
0: The Welcome Show. ඇහෙන අහන කතාතර රස කතා ඇහෙන පෑතුන.
4: කලාවැවේ ජලය තිසාවැවට රැගෙන යන්නේ යෝධයලින්. සැතපුම් 54ක් දිගයි, පළලින් අඩි 40ක් මේ ඇල පළල් වෙනවා. ඒ කාලය තුල ජයගංග කියලා සඳහන් කරලා තියෙනවා අතීතෙදි. ඔය ඇල ඉදිකරද්දි නෙපු මෙතනත් හරි ලස්සන කතා ගොඩක් තියෙනවා. එළුවගේ ගැහැණු සතෙකු මේ තිසාවැවට යන මාර්ගයේ යවලා තිනවා. ඇය අඩි තියපු පාසටහන් මත තමයි මේ ජයගංගෙහිවත් යෝධයලේ ආනතිය නිර්මාණය කරලා තියෙන්නේ. ඒක නිසා හරි පරිස්සමට මේ සැතපුමට අඟලක් වෙනකන් සැතපුම් 17ක් යනකන් ඇලේ බැස්ම හදලා තියෙන්නේ. ඒ වගේම පුදුමාකාර විදිහේ වාර් ඉංජිනේරු මේ යෝධයල තුල යබාගෙන තියෙනවා.
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. 89.1 89.3 Supreme Radio. Supreme Radio. ඒක සුපිරියා.

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වන් දහස ගණ සමාවසද රාජෝත්තම අනන් වහන්ස
0: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
0: ඈ හැබෑවට
4: සතියේ දවස් පහේම දහවල් දෙකට
5: නිමේෂා
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
7: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක.
8: මොකද අනේ ඔය මේස් එක පැටලලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
9: Welcome show. කලබලෙන් කම්මැලි කමෙන් පටන් ගන්න උදෑසන hina vela aasare patala ganna thu patanganna. සතියේ දවස් පහේම උදේ 8ට.
10: Welcome show.
11: අනුග්‍රහය

0: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින් හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක, රුදාවේ එක, අපේම එක.
2: වෙලාව දවල් එකයි විනාඩි 49 හිතවතුනේ ආගන්තුක වෙනවා අපේ මැදිරියට. ඉතින් අපි සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. අද වැඩි වෙලාවක් කතා කරන්න හම්බුන්නේ නැහැ. පැටලෙනවා. ඉතින් එහෙම තමයි. එහෙනම් අපි ගිහින් එන්න

0: මේ සුප්‍රීම් රේඩියෝ දැන් වෙලාව දහවල් දෙකයි.
1: ජීවිතයේ සිහින සතා කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තාපිට වාර්තා කබිනි කෝටි 8 NLB තනට තහන් වෙදුරයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙලවන ජාතියේ මහත් ධන සම්පත තහනම් දහනේ බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

ஐ துணை சுப்ரீம் ரேடியோ சுப்ரீம் ரேடியோ.

0: පරිපූර්ණ හොඳම වෙලාව වෙනකම් බලන් ඉන්න එපා. තියෙන වෙලාව හරිම වෙලාව කරගන්න. සිහි නැතිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තෑගි පැඩි වෙලා.
1: අංක 1යි ලග්න 1යි.
2: 100ක්ම ඔබ යකේ.
1: අංක 2ක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අතේ.
1: අංක 2යි ලග්න 1යි
2: 2500ක් අතේ. අංක 3ට
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: මතක් කරන්නම් තවල් දෙකයි විනාඩි 15යි දැන් වෙලාව.
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපේ වෙන සෙල් ජාලය කසාගල ක්‍රීම් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල් සාගම්පල.
2: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
4: මොකද අනේ ඔය මේස් එක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
1: වෙල්කම් ෂෝ. කලබලෙන් කම්මැලි කම්මෙන් පටන් ගන්න උදෑසන hina vela aasare patala ganne patan ganna satiya dawas pahema udin hatata welcome show
4: anugrahaya
5: warthapita wartha kamini kooti ate nlb tanata hanu eduturayen rupiyal kooti 13 9 8 ikma u devanta supiritya galaba dimin rate sangvardhaneta devanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiya mahatana sampata tanani dahane bilidi dena obat kooti patiya kuwan
6: navina taakshanayen නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: 89.1 89.3
7: Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න දවල් දෙකයි විනාඩි 32යි.
2: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුකම මොකද්ද?
3: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ඈට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
4: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
5: The Welcome Show.
6: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑතුන.
2: කලාවැවේ ජලය තිසාවැවට රැගෙන යන්නේ යෝධයලෙන් සැතපුම් 54ක් දිගයි පළලින් අඩි 40ක් මේ ඇල පළල් වෙනවා. ඒ කාලය තුල ජයගංග කියලා සඳහන් කරලා තියෙනවා අතීතයේදී. ඔය ඇල ඉදිකරද්දී නෙපු මෙතනත් හරි ලස්සන කතා ගොඩක් තියෙනවා. එළුවගේ ගැහණු සතෙකු මේ තිසාවැවට යන මාර්ගයේ යවලා තිනවා. ඇය අඩි තියපු පාසටහන් මත තමයි මේ ජයගංගෙහිවත් යෝධයලේ ආනතිය නිර්මාණය කරලා තියෙන්නේ. ඒක නිසා හරි පරිස්සමට මේ සැතපුමට අඟලක් වෙනකන් සැතපුම් 17ක් යනකන් ඇලේ බැස්ම හදලා තියෙන්නේ. ඒ වගේම මහ පුදුමාකාර විදිහේ වාර් ඉංජිනේරු මේ යෝධයල තුල යබාගෙන තියෙනවා.
4: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
5: The Welcome Show.
7: Supreme Radio. මේක සුපිරියක්.

89.1 89.3 Supreme Radio.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න දවල් 2:45.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලි කොරෝනා ගොල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
4: පිටරට උදවිය මය හිතේ. අනේ මලේ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
3: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි හරි. ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ.
7: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: එවනෙලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: වාර්තාතික වාර්තා කබනි කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ ධන සම්පත තහනේ දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: ලොව සුන්දරතම පාරාදීසේ
2: මන බැඳුණු ඇස නොබැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්
0: Travel with Supreme.
2: සතියේ දවස් පහේම The Welcome Show අහන්න.
4: අසුනවියයි එක අසුනවියයි තුන. Supreme Radio.

0: වෙලාව එනකම් බලන් ඉන්න එපා. තියෙන වෙලාව හරිම වෙලාව කරගන්න. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
0: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: පැඩි පැඩි වෙලා.
1: අංක 1යි ලග්න 1යි.
0: 100ක්ම ඔබ යකේ.
1: අංක 2ක් ගැලපුණාම
0: රුපියල් 1000ක්ම අතේ.
1: අංක 2යි ලග්න 1යි
0: 2500ක් අතේ. අංක 3ට
1: 50000.
0: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න හවස 3යි විනාඩි 15යි දැන් වෙලාවා.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පල
3: The Welcome Show.
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
4: කලාවැවේ ජලය තිසාවැවට රැගෙන යන්නේ යෝධයලින් සැතපුම් 54ක් දිගයි පළලින් අඩි 40ක් මේ ඇල පළල් වෙනවා. ඒ කාලය තුල ජයගංග කියලා සඳහන් කරලා තියෙනවා අතීතයේදී. ඔය ඇල ඉදිකරද්දී නෙපු මෙතනත් හරි ලස්සන කතා ගොඩක් තියෙනවා. එළුවගේ ගැහණු සතෙකු මේ තිසාවැවට යන මාර්ගයේ යවලා තිනවා. ඇය අඩි තියපු පාසටහන් මත තමයි මේ ජයගංගෙහිවත් යෝධයලේ ආනතිය නිර්මාණය කරලා තින්නේ. ඒක නිසා හරි පරිස්සමට මේ සැතපුමට අඟලක් වෙනකන් සැතපුම් 17ක් යනකන් ඇලේ බැස්ම හදලා තියෙනවා. ඒ වගේම පුදුමාකාර විදිහේ වාර් ඉංජිනේරු මේ යෝධයල තුල යබාගෙන තියෙනවා.
2: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
3: The Welcome Show.
5: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි වාල දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි වාල දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
6: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: ද කරන්න කැමසතුනයි විනාඩි 32යි දැන් වෙලාවා.
1: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011 2 864 012 පෙරලිකාර සඳුදා
2: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
3: ඇයි යන්නේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ද දැසල තියන්නේ.
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
1: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
4: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ
1: සුප්‍රීම් රේඩියෝ ඒක සුපිරියක්.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න හවස 3 විනාඩි 45 දැන් වෙලාව.
2: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව යා යුතුකම මොකද්ද?
3: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
4: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
5: Tempo Town
4: with Ashi.
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක.
1: මොකද අනේ ඔය මේස් දෙක පටලලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: Welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasarwen padana gannatu padan ganna satiya dawas pahema udey hatata. Welcome show.
1: Anugrahaya.
7: Wartha tika wartha tabani koti yate NLV danade tahane nuthrayen rupiyal koti 1398 ikma u dawanta supiritya galaba dimin rathi sangwardaneta dawanta shaktiyak wemin obad dinawa ratak tilawana jatiye mahatana sampatha danani dahane biladigena obad koti patiye kuwanna.
8: Meltdol hisarathaya una semprati ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
0: 89.1 89.3
4: සුප්‍රීම් රේඩියෝ.

0: ඉඳලා හිත්තලා ඔහෙලා හිතන දෙයක් නෑ හවස හතරයි වෙලා මං ඇවිල්ලා ඉන්නේ මේ පැත්තට එන්නයි තියෙනවාට රයිට් හවස හතරයි හරියටම දැන්
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබනි කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13 9 8 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බිඳීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: down, hatter, hatter.
1: Hamza hatırlayın mı? Nerede de kayıttım? Otur di ben ne yapıyorum abba? İşte ana abu jüri bardo inne. Metin at nangalan de doğru bir. Anne kovane? Ben velava orang. Hamza iyi di mede patangan. අද සුටි කතාවක් කියනවා. අද කොහෙවත් සංචාරයකට නෑ යන්නේ නැටි වරකක් යන්නයි අපි ඩුබායි පැත්තට ගියා. මොකද අද දවසේ මම යන්නේ නැහැ. අද මම ඔයාලට කියනවා අපිත් එක්ක මිනිස්සු ජලස් කියලා දැනගන්නේ කොහොමද? නැත්නම් අපිට ඊර්ෂ්‍යා කරනවා කියලා දැනගන්නේ කොහොමද කියන එක. ඔයාලට ඊර්ෂ්‍යා කරන මිනිස්සු ඕන තරම් හම්බ වෙලා තියෙන නමුත් ඔයාලට හිතා ගන්න බෑ අපි කොහොමද මේ මිනිස්සු අපිට ඊර්ෂ්‍යා කරනවද කියලා දැනගන්නේ කියන එක නේ. මම ඔයාලට එක කියනවා ඒ නිසා තින් අහගෙන ඉන්න ඕනේ. හව සහාය වෙනකම් පැටියෝ. 0818 89 83 83 WhatsApp number එක තියෙනවා. WhatsApp message එකක් එවන්නත් පුළුවන්. ඔයාට එහෙම ඉරිසියා කරන ආදරය කරන කවුරු හරි කෙනෙක් ඉන්නවා. ඉරිසියාට ආදරය කරන කෙනෙක් ඉන්නවා නම් එවන්න පුළුවන්. ඉරිසියාට ආදරය කරන කෙනෙක්. හිතලා බලන්න දෙපාරක් මං කිව්වේ වචනේ මොකද්ද කියලා. හරිද? ඉරිසියාට ආදරය කරන කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් WhatsApp එකට message එකක් දාන්න මං කාටවත් කියන්නේ නැහැ. වැඩි කාටවත් කියන්නේ නැහැ. ලෝකෙටම හැන්න කියනවා එච්චරයි. Right, එතකොට ආද TikTok live නැත. ඒ වුණාට ඔබට කරන්න තියෙනවා යම් කිසි කාරණාවක්, යම් කිසි කාර්තව්‍යයක් ඉෂ්ට කරන්න තියෙනවා හිතවතුනි. ඒ තමයි Supreme Radio TikTok fan page එක follow කරන්න ඕනේ. හරිද? ඒක follow කරලා live එකට set වෙන්න පුළුවන්කම දෙනවා. හැබැයි අද නෙමෙයි හැට. අද මම live නෑ. මාත් නිවාඩුවක් ගත්තා. හැමදාම live වෙන්න බෑනේ. අද ඒත් කියන්න බෑ මට හිතනම live එකක් එන්නත් පුළුවන් ඉතින් ඒක කියන්න බෑ. ඉතින් හැමදේම මගේ අතේ තමයි දිරෙන්නේ. ඒ නිසා ඔයාලට දෙනවා වැඩියෝ. Supreme Radio TikTok fan page එක follow කරලා තියාගන්න. හරිද? ඒ වගේම තමයි Facebook එක පැත්තට යනවා නම් Supreme Radio අපේ Facebook fan page එක like කරලා follow කරලා තියාගන්න. තමතක් කරන්න එපා. ඔයාලට කියන්න චූටි කාරණාවක් තියෙනවා. ජූනි 29 වෙනිදා පොසොන් පොහොය වෙනුවෙන් විශේෂයෙන්ම පොසොන් පොහොය ගැන චිත්‍රයක් අඳින පොඩිත්ව වෙනුවෙන් පොසොන් පොහොය ගැන චිත්‍ර අඳින්න පොඩිත්න්ට අවස්ථාවක් දීලා තියෙනවා. අපේ පොඩ්ඩංගේ උදෑසන වැඩසටහනට සමගාමීව පුංචි අපේ පොසොන් සමරන්නේ මෙහෙමයි කියන මාතෘකාව යටතේ ඔන්න ලස්සන චිත්‍රයක් A4 කොලේක ඇඳලා ලස්සනට පාට කරලා ඔයාලට එවන්න පුළුවන්. 0818 89 83 83 WhatsApp කරන්න. එතකොට ඔයා දන්නවද අපි ජයග්‍රාහකයෝ 5 දෙනෙක් හෝ 10 දෙනෙක් තවරලා අපේ පොඩ්ඩංගේ උදෑසන වැඩසටහන සජීවීව ඉදිරිපත් කරන්න රේඩියෝගේ අවස්ථාව ලබා දෙනවා. ඊට අමතරව තෑගි දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔන්න ආගේ පොඩිත්තර පුළුවන් කමක් තියෙනවා නම් පොසොන් ගැන, පොසොන් අපි සමරන්නේ මෙහෙමයි, එහෙම නැත්නම් පොසොන් උත්සවය ගැන, සමා වෙන්න මේක උත්සවයක් නෙමෙයි, පොසොන් පොහොය ගැන ඔබට ඔබේ දරුවාට යම් කිසි දෙයක් කියලා මේ විදිහට අඳින්න කියලා උගන්වලා, හරි එහෙම නැත්නම් යාට හිතන දේ හරි ඒ ෆෝකල් එක ඇඳලා ලස්සනට පාට කරලා අපිට එවන්න. අපි ජයග්‍රාහකෙක් බවට පත් කරගමු ඔයාගේ ජුටි පැටියව. එහෙමනම් ඉතින් ඒකත් මතක් කරලා පටන් ගන්නවා අද ටෙම්පෝ ටවුන් මෙන්න මේ විදිහට. සුව වෙන්න ඕනි සැන්දෑව. මං ආශි. අවසහතරයි විනාඩි 5යි.

0: පිලාම හවස හතරයි මිනිත් 19යි.
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපේ වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගනේ මුල්ල නාරම්මල් සාගම්පොළ.
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
4: කාලේ වලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සිතුවිලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන ට්‍රෙන්ඩ්නයිට්
1: සතියේ දිනපතා රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: එන්න

0: ලොව සුන්දරතම පාරාදේසේ
1: මන බැඳුනේ ඇස නොගැටුණු තැන් සොයා උතුම් යම් සංචාරයක්
0: Travel with Supreme
1: සතියේ දවස් පහේම
2: The Welcome Show අහන්න

ഇക്കാക്കുന്ന അനിയൻ കഥാകൃക്കറി ഇന്ന മുതറ്റമ്മ മങ്ങ എത്ര ഡി ജെ മൈക്ക് കോൺക്രീറ്റിൽ അനിത് മൈക്ക് കോൺക്രീറ്റിലെ കഥാകൃതമാണ് അതിന് പിസ്സനേ കലവനേ ഹൈ അത് ദിവസം അപ്പോൾ വാർത്ത കാവത്തമായ അപ്പം ഇത്തക്ക മിനിസ് ജലസ് കല അപ്പം ദിനകണ്ണി കോമത് കിയനിക്ക പലവിന് കാരണമാവുകയാണത് ഓക ജയഗ്രഹാണ് Don't care, you know. Who cares? You call him a bande. And I mean, I have a Zulu got a tacado. Tato, Mama took a grand need to okay in a Zulu at a cane. Oh, I have a vast and I'll have a cocoa chicken. I'm all the acne. I'm going to cook a bunada. Cookies in a cocoa latino kitchen. The acne is so the non. Hadde, yame. ඉතාලියක එක්සෑම් එකක් පාස් වුණා ප්‍රොමෝෂන් එකක් හම්බුණා එහෙම නැත්නම් හොඳ බෝයිට් අනේ එහෙමද කවුරුයි හොඳ කසාදයක් හරියාගෙන දෙනවා හරිද ඔහොම තමයි කියන්නේ ඩෝන්ට් කෙයා අපෝ වැඩන්නේ ඇඳුමක් වෙනවා හිතන්න ඔයාලා ලස්සන ඇඳුමක් ඇඳගෙන ඔෆිස් එනවා රයිට් කීයෙන් කී දෙනාද කීයෙන් කී දෙනාද ඒක අගය කරන්නේ අඩුම ධර්මයේ අගය කරන්න බැරි නම් කටපාඩම් ඉන්න කියෙන් කී දෙනාද කියලා මට කියන්න. එයනේ ආව පාඩකට එක වඩිච්චි සෙට් වෙන්නේ. බලන්න මොකද මේ. ඔහ පල්ලා දිරි තියෙන කෙනෙක්ට ඔය හරහා දිරි තියෙන කතරන් වඩ ලස්සනයි. ඔක print එක නැතුව plain නැන්දන ලස්සනයි. black ලස්සනයි. ඔය සුදුයිනේ. කියලා පොඩි teasers ගන්නවා. හා නැද්ද? ඒ වගේවත් තියෙනවා. හරිද? ඕවා තමයි ඇත්ත කතාව. තව ඔයාගේ වැරදි අඩුපාඩු ඒවා විතරමයි හොයන්නේ දෙයියනේ මන් දන්නේ මොන දේ කළත් මොකක් හරි අඩුපාඩුවක් පේනවා හරිද يعني වැඩේ හොඳක් කියලා දශමයක්වත් දකින්නේ ඕනම දෙයක හොඳ නරක දෙයක් කියලා දෙයක් ලෝකේ තියෙනවනේ හරිද අපි දැන් කරන වැඩවල හොඳම අපිට බලාපොරොත්තු වෙන්න බෑ හරිද ඒවා ෆේලියර්ස් වෙනවා අපිට ක්‍රෙඩිට් ගන්න පුළුවන් තැන් තියෙනවා නමුත් ඔය වගේ මිනිස්සු දකින්නේම අඩුපාඩු විතරමයි පොඩි හරි අඩුපාඩුවක් තිබ්බොත් ඒක පෙන්නනවා බුදු අම්මේ මේක තමයි මේ වැඩේ කෑවේ කියලා වගේ හා නැද්ද එහෙම තමයි මිනිස්සු හරිද ඔය ජෙලස් කරන මිනිස්සු එහෙමද ඉරිසියා ගන්න මිනිස්සු එහෙමයි හරිද මම මේ කියන කට්ටිය ඔයගාව දැන් ඇති මේ ඔයාට අපිට වැඩලා ඉන්න තැනින් වෙලාවට මගේ බීම් එක ඇතුලේ කවුරුත් නැති අපේ ඔෆිස් එකේ මම ඩැනියම් ප්‍රෝග්‍රෑම් එක කරන වෙලාවට පාටන කඩේ හිටියා නම් පුතේ ලෙසට මාත් එක තරහ වෙනවා ආය දෙකක් නෑ ඔය අදිනානේ නේ වදින තැන් වලට නේද සාමාන්‍යයෙන් මිනිස්සු මාරයි නේද අනේ කියන්නේ වැඩි ඕන්නේ තමන්ගේ පාර්ට්නර් ගැන හිතන්නකෝ පවුල් ප්‍රශ්නයක් ඇති කරන්න ඕනේ පොඩ්ඩක් ඉන්න මට හිතෙනවා ඔයගොල්ලෝ අතර පවුල් ප්‍රශ්නයක් ඇති කරන්න ඕනේ කියලා වැඩි ඕනේ ඔයාගේ හස්බන්ඩ් නේ නැත්නම් වයිෆ් එහෙම නැත්නම් ඔයාගේ බොයෆ්‍රෙන්ඩ් එහෙම නැත්නම් ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එහෙම නැත්නම් ඔයාගේ ෆියන්සි ගැන හිතන්න රයිට් ඒගොල්ලෝ අතරත් ඔය පටන් ගන්න කාලේ ඕම තිබ්බට පොඩි පොඩි ඉරිසියාවල් තියෙනවා නැත්තනේ හරිද දැන් උදාහරණයකට මම මාව ගමු අපි ඕන්නේ කවුරුත් ගැන කතා කරන්නේ මම ගැන කතා කරන්නම් හරිද මං ගැන මං කතා කරනකොට දැන් හිතමුකෝ මට බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා එයා මුල් කාලේ අනේ වාගේ ජොබ් එක මරුවානේ ඒ කියන්නේ රේඩියෝ ප්‍රසෙන්ටර් කෙනෙක් හැමෝට වෙන්න බෑනේ කියලා ඒ දවස්වල කනේ තියාගෙන රේඩියෝ අහනවා ටික කාලයක් යනකොට අපෝ ඕක වැඩන්නේ මොන ජොබ් එකද ඕන කෙනෙකුට කරන්න පුළුවන් ඕක නිකන් කොහොමද මේ කිසි ක්වොලිෆිකේෂන් එකක් ඕන ජොබ් එකද කට තියනවා නම් මයික් අකවුන්ට් කරලා කතා කරන්න කොන්ෆිඩන්ස් තියනවා නම් එච්චරයි ඉතින් අද කිවෙන් කියන්නේ ඔය වගේ දේවල් කියනවා ඊර්ෂ්‍යාව ඇති වුණාම මිනිස්සු වා කරනවා තව දේවල් තියෙනවා කතා කරන්න අහගෙන ඉන්න පස්සේ කියන්න දැන් වෙලාව 4:28යි

0: අවසහතරයි විනාඩි 37යි දැන්.
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: වාර්තාතික වාර්තා කබිනි කෝටි 8 NLB දනරිත හන් වෙදුතරයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බිඳීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: මහරජ උත්තමයා මහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
5: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
6: එම මෙහෙම
7: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
5: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
8: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
5: ඈ හැබෑවට
0: සතිය දවස් පහේම දවල් දෙකට
2: සින්දු කපේ The Welcome Show.
9: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
10: NASA ආයතනය නිකුත් කරන වාර්තා අනුව චන්ද්‍රයාගේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර මිලියන 37.9ක්. පැසිෆික් සාගරයේ විශාලත්වය වර්ග කිලෝමීටර මිලියන 165.2. එතකොට හඳේ විශාලත්වය වගේ 4 ගුණයක් විශාලයි පැසිෆික් සාගරය. පෘථිවි පෘෂ්ඨයෙන් 1/3ක්. 30%කට වඩා මේ පෘථිවි පෘෂ්ඨය කිරීලා තියෙන පැසිෆික් සාගරය. අපිට අය අමුතුවෙන් රොකට් සයන්ස් සෝන් නෑ. පැසිෆික් සාගරය ලෝකයේ කාලගුණයේ දේශගුණයේ තීරණය කරන්න දායකත්වයක් දෙනවා කියලා ඒක අපිට ඕනි කෙනෙකුට තේරෙන්න ඕනි. දැන් තරු පේනවා මේ කතා හද්දිනේ.
9: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
2: The Welcome Show.

0: උසස් මුත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවිනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0012.
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් එක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
0: වෙල්කම් ෂෝ. කලබලෙන් කම්මැලි කමෙන් පටන් ගන්න උදෑසන hina vela ආසාවෙන් පටල ගන්නතු පටන් ගන්න සතිය දවස් පහේම උදේ 8ට.
4: වෙල්කම් ෂෝ.
3: අනුග්‍රහය.

ඉංජිනේරු වෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.

89.3 Supreme Radio. Supreme Radio.

0: don't nick at the enemy line. Down,
1: දැමනම හම සපහය විනාඩිය එකයි ටෙම්පොට උන්දමනි පැයට අපි ආවාරයිට් ඇයි යන මේ අපි අද කතා කරන්න ඉරිසියාකාර මිනිස්සු කොහොමද අඳුරගන්න කියන එක නිමං කාරණා කීපයක් දැන් කිව්ව කලින් දැන් ඊළඟ කතාව තමයි කියන්න හදන්න හරිද පඩපිට බලන්න එපා ළඟ ඉන්න මනුස්සය දිහා අයියෝ කැතයි නෙවනේ backhanded complaints කියලා අහලා තියෙනවද? නෑ sorry. මම දෙන්නේ මේ compliments. backhanded compliments දෙනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් උපහාසාත්මක ප්‍රශංසා කිරීම කියනවා කියලා කියන්නේ. අර ඔයාට මේ පාර ප්‍රොමෝෂන් එක ලැබුණා කියලා හිතන්නකෝ. එතකොට කියනවා පුදුම හේදානේ ඉතින් ඔයාට වඩා දක්ෂයි මේකේ ඕන තරම් ඉන්නවා. ඇයි දන්නේ ඔයාට මේක හම්බුනේ නේද? කමක් නෑ anyway congratulations. එහෙම කියනවා. ඔය බොස් වඳුරනවද? එහෙම නැත්නම් හෙඩ් ඔෆිස් එකේ කවුරු හරි ඔයාට සපෝට් කරාද මේ වැඩේට ප්‍රොමෝෂන් එකට? කමක් නෑ අනේ මට හරි සන්තෝෂයි ඔයාට ඉතින් ප්‍රොමෝෂන් එක හම්බුනේ. අපිට පාටියක් ඕනේ. එහෙම කියනා නේද? අන්නේ වට තමයි කියන්නේ backhanded compliments කියලා. ඔහොම දෙන කවුරු හරි ඉන්නවනම් හිතා ගන්න අන්නේ ඔයත් එක්ක මාරී ඉරිසියාවෙන් ඉන්න කියලා. හරිද? තව කට්ටියක් ඉන්නවා අනුකරණය කරනවා ඔයාව. ඔයා අඳින විදිහ, කතා කරන විදිහ, ඔයා කරන දේවල් ඔයා වගේ වෙන්න උත්සාහ කරනවා. හරිද? හැබැයි ඒක පෙන්වන්න හදන්නේ ඔයා වගේ වෙන්න හදනවා කියලා. ආසයා වගේ කතා කරන්නේ. දැන් උදාහරණයකට මාව ගමුකෝ. අපි කවුරුත් තෝන්නේ, right? දැන් කෙනෙකුට ආසයි මං වගේ කතා කරන්න කියලා හිතනවා කියලා හිතන්නකෝ. හරිද? දැන් කොහොමද අපේ මැක් වගමු. මැක් ති මාත් එක මාරු ඉරිසියයි. හරිද? මැක් පුදුම ඉරිසියවන්න තියෙන්නේ. මැක් ඕනි මං වගේ කතා කරන්න. මැක් ඉතින් මම ට්‍රයි කරන හැබැයි පෙන්වන්නේ අපෝ එයා කතා කරන එක හරි නෑ එයා කෑ ගහනවා හිනා වෙනවා විතරයි යාම කියලා යාම හිනා වෙනවා විතරයි එන කරච්චල එයාගේ ඩිසිප්ලින් නෑ හඬ ලස්සන නෑ මම කොහොමද කියනවා තන තන හරිද හැබැයි මාව හැබැයි යා ඇතුලින් ට්‍රයි කරනවා මං වගේ කතා කරන්න මං වගේ හිනා වෙන්න එහෙම ට්‍රයි කරනවා හරිද විහිළුවට කියන්නේ මැක් එහෙම නෑ නැත්තත් නෑ පොඩ්ඩක් තියනවා හරිද දැන් ඔයාගේ ඔෆිස් එකෙත් එහෙම ඇති ඔයා අඳින විදිහට අඳින්න ට්‍රයි කරනවා. ඔයා ඇඳුමක් අඳන් ආවමත් කියලා. මට තිබුණ වගේ එකක් අනේ ඇත්තටම මේ මගේ කිච්චර මේ අඳින්නේ නැහැ කයින් කරලා දාන්නේ. ඔයාට එක හොඳයි අවුලන්නේ. ලස්සනයි. ඔයගේ කියලා. හරියට කියලා නැද්ද? අනිවාර්යෙන් ඔය අද්දකෙන් මගුලට තියනවා. ඔයාලට මම කියන කතා අහනකොට තනියම හිතනවා නේද? අම්මා මෙයා වඩ දුන්නා නේද ෂොට් එක මේ විදිහට කියලා. රයිට්. ඒ වගේ මිනිස්සු ඉන්නවා. හරිද? තවගතිය තමයි ඔයා ෆේල් වුණාම දැනෙන සතුට බුදු අම්මෝ ගෙදර කිරිබත් වෙලා ඔයාටම ගිහලා ඔයාටම කනවා ඇයිද කිරිබත් කරා මේ අනේ අපි ගෙදර සතුටට ලැබෙන නම් කිරිබත් ටිකක් හදුවා නෑ නෑ ඒ කිරිබත් හදලා තියෙන්නේ ඒකලා ගෙදර ප්‍රශ්නයක් ඉන්න නෙමෙයි ඔයා ෆේල් වෙච්ච නිසා ඔයාට ලෙසටම මොනවා වෙච්ච නිසාද හොඳටම හොඳටම හොඳටම වැඩිච්ච නිසා වෙන දෙයක් ඉන්න නෙමෙයි ඔව් මිස්සු එහෙමයි ඔන්න කවුරු හරි ඔෆිස් එකට කිරිබත් හදාගෙන එනවා නම් පුතේ පරිස්සමෙන් ඇති කරන්න ඕනේ ඔෆිස් අතර ප්‍රශ්න. මම ආසයි අනුන් අතර ප්‍රශ්න ඇති කරන්න. රයිට්. ඕවා නිකන් බලන්න සමහරක් අය ඉන්නවා වගේ ඇස් මගාරිනවා. ඇස් දෙක දිහා බලලා කතා කරන්න බෑ කන්ෆිඩන්ස් නෑ. මන් දන්නේ නෑ. ඇයි කියලා. මං එහෙම හිතුව කාලයක් ඇයි අනේ මේ මනුස්සය මගේ මුණ දිහා බලලා කතා කරන්නේ නැති. කතා කරන්නේ නැත්තේ මාර ඉරිසියාවක් එක්ක. නැත්නම් ඔයත් එක තරඟයට වැඩ කරනවා. ඔයා ෆෝන් එකක් ගත්තොත් ඊට වඩා හොඳ එකක් ගන්න ට්‍රයි කරනවා සමහර වෙලාවට. හරිද? ඔයා වාහනයක් ගත්තොත් එහෙම අපි හිතමුකෝ ආ ගන්න පොඩි කාර් එකක්. රයිට්. ඕකේ. අයියෝ ඔය වගේ එකක් ගත්තේ. අනේ ඉතින් මම නම් කියනවා දැන් මට උදාහරණ මගේ ජීවිතයේ උදාහරණ අරගෙන ඔයගොල්ලන්ට කියන්න පුළුවන් අනේ වැඩක් තියෙනවද මගේ කතා අහලා? වැඩක් නැහැ නේ. එහෙනම් අපි යනවා සින්දු අහන්න. ඊළඟට කියන්න. අහගෙන ඉන්න ඔහොම. හවස 5 වෙනාඩි 5

0: මෙල්ඩෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩමු මිලට ගත හැකි නවතම සුපේ වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල් සාගම්පල.
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
5: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
6: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
7: වෙල්කම් ෂෝ. කලබලෙන් කම්මැලි කමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave padana gannatu padan ganna satiya dawas pahema ude hatata
8: the welcome show
9: anugrahaya
10: wartha pita wartha kamini koti ate nlb tanade tahane luturaiye rupiyal koti 13.98 ikma u davanta supiritya galaba dimin rate sangvardhaneta davanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiye mahatana sampata tanani dahane bindigena obat koti patiye kuwan
11: navina taakshanayen නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
3: මෙල්වා එක ලංකාවේ එක අපි

0: Ladies and gentlemen, welcome to the Kushilekka.
1: Dangara dika gehaata mokada mage kirilli yana ilagada. Sorry sin batti ne ilagada mage kirilli. Ada hamu api. Right hita kalin kiyanno ne. Ara ivara karapu kathawa patan gatta kathawa ivara karannat one ivara karapu tanin aaya patan aragena thamai ivara karannat wenne. Harada? මම කිව්වනේ අර මගේ ජීවිතය අත්දැකීම් හරහා තමයි මම කතා කරන්නේ කියලා. ඒක ඉතින් අනිත් අයට අදාළ නැහැ. ඉතින් ඔයගලන්ට සමහර තැන් වල ඒව හරි සිමිලරිටීස් තියෙන්න පුළුවන්. සමානතා තියෙන්න පුළුවන්. බෑන් වා හිතන්න. මගේ ජීවිතය මම ගත්තාම මේ කාර් එකක් ගත්තා කියමුකෝ අපි. හරිද? ටීචර් එක විකුණලා කාර් එකක් ගන්නවා. අයියෝ කාර් එක ගත්ත කියලා දැන් මගෙන් කී දෙනෙක් ඇහුවද? මම කෝ අනේ මේ පෙට්‍රල් ප්‍රශ්නේ. ඇත්තටම පෙට්‍රල් ගහ ගන්නත් බෑ. මට නම් මේකේ කලින් දිවිච්ච වාහනේ පෙට්‍රල් يعني කන්සම්ෂන් එක වැඩි. ඒ නිසා මට මොකද කියන්නේ පෙට්‍රල් 10 يعني 10 ධානය වීමේ ධාරිතාව වැඩි. ඒ නිසා මේ මට එක ගෙවා ගන්න බෑ. පෙට්‍රල් අහස උසට යනවා ගණන් යනවා. ඒ නිසා ඉතින් මම පුළුවන් විදියට පොඩි වාහනයක් ගත්තා කියලා. අනේ ඇත්තද? ඇයි ඒ වගේ එකක් ගත්තේ? ඊට වඩා ටිකක් හොඳ එකක් ගන්නද? තිබ්බ සල්ලි තිබ්බල අපිට තියෙන. හැබැයි ඉතින් ඔය කියන උන්දර ගෙවල්ල ගිහින් බලුවම අත්කරත්තක්වත් නෑ. ඔයගේ වලට තලා ඇති අයියනේ වැගන්න අරකක් ගත්තේ අපරාධ වාද. ඊට වැඩි හොඳ නෑ අක්කා එකක් ගත්තා. එහෙම කියන්නත් මිනිස්සු කියනවානේ. මන් දන්නේ මේ මිනිස්සු කියන ජාතිය මොන විදිහට ලෝක නිර්මාණය වුණාද කියලා. රයිට්. අනිත් වැදගත්ම කාරණය ඔයත් එක්ක ඉරිසියාව තියෙනවාද කියලා පුද්ගලිය වතුර ගන්න තව ක්‍රමයක් තමයි පිටිපස්සෙන් ගේලන් කියලා. ඔයාගේ වතුරුපය විනාශ කරන්න ඔයාගේ පර්සනල් දේවල් අනික් අයට කියලා සතුටු වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න මිනිස්සු අපිට ලං වෙනකොට මම මේ අද්දගීමෙන් කතා කරන්නේ. මම නම් හැදෙන්නම නැති ගොන් කණුවක්. හරිද? ඔයත් එහෙම වෙන්නේ නැති තමන්ට හිතෙන්න පුළුවන් මම මේ කතාව කියනකොට ඔයගොල්ලන්ට දැනෙන්න පුළුවන් අයියෝ මාත් මේ ජාතියෙන් කියලා. ඇත්ත කතාව. හරිද? අපි දැන් මිනිස්සු අපිට ලං වෙනකොට හදවත අතට අරගෙන පෙන්නගෙන නැන්නේ. අම්මෝ විශේෂයෙන්ම කාන්තාවක් කාන්තාවකට කිට්ට වෙනකොට පරිස්සමෙන් පුදුම හොඳක්නි පෙන්නන්නේ. මම නම් දතුන් පාරකට හොඳටම ඇට් වෙලා තියෙනවා. හරි? ඒ කියන්නේ පර්සනල් දේවල් අහගන්නවනේ. ඇත්තද? මට හරි දුක වෙනවා වාඩි වෙලා තියෙන දේ ගැන. මම වාට කොහොම හරි උදව් කරන්නම්. අපි කොහොම හරි ගොඩ යමු නංගි. අපි මම වාට උදව් කරන්නම් නංගි. මං ඉන්නවා නංගි වාට. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නංගි. මේ මේ පිරිමි පාර්ශවය ගැන නෙමෙයි මම කියන්නේ. මට වෙච්ච දෙයක්. හරිද? මොන විදියට එහෙම උදව් කරන්න පෙළඹෙනවා. බුදු අම්මේ අනිත් පැත්තට කියන ටික ගිහිල්ලා හා කිව්වද? ඕනේ නෑ නංගි. මං එහෙම කියන්නේ නැහැ. වාට එහෙම කිව්වද කවුරුහරේ? අනේ මං එහෙම කියනවාද? එහෙමත් කියනවා පුදුම මිනිස්සු. මිනිස්සු විශ්වාස කරලා කිසි දෙයක් කියන්න එපා. ගහකට ගලකට බිත්තියකට කන්නඩියකට කතා කරන්න. බුදු අම්මෝ මිනිස්සුත් එක්ක කිසි දෙයක් ෂෙයා කරගන්න එපා. මිනිස්සු අනිපතර කියනවානේ. ඔව්. ඔයාට වෙලා ඇති මේ වගේ දේවල් කරන්න එපා මේ ගොංකන්. හරිද? ඒ වගේ මිනිස්සු අපිත් එක්ක මාර ඉරිසියයි. ඉරිසියාව වින්දා තමයි මිනිස්සු එහෙම කරන්නේ. අපේ පර්සනල් ලයිෆ් එක හරියට හරි සූක්ෂම විදියට ඒව හොඳට අධ්‍යයනය කරලා අපේ දුර්වලකමට හොඳට ඒක ફોકસ කරලා හොඳට එම් කරලා ෂොට් එක දීලා ඉවරලා ඔක්කොම අහගෙන ඉවරලා අනිත් පැත්තට කියනවා. කවදාවත් තමන්ගේ පෞද්ගලික ජීවිතෙන් නම් කෙනෙක් ඉස්සරහ දිගාරින්න එපා. අනිත් පැත්තට කියනවම තමයි. කියනවම තමයි පුතේ නෝ කිව්ව කියන්න බෑ කියලා මට්ටු වෙන්න ඕන නම්. අනිත් කොට වරින් අපදස් දෙනවා. හරිද? වාදි උණු වෙනකොට ටික ටික ආව මගාරිනවා. ඒක දරා ගන්න බැරි වෙනවා. හරිද? ඒ කියන්නේ අපි මෙහෙම ගියම කොහොමද වැරදි උපදෙස් දෙනවා කියන්නේ? දැන් ඔයා මොනවා හරි සාධාරණ ව්‍යාපාරයක් පටන් ගන්නවා. එතකොට මොකද දන්නවද කියන්නේ? ඩිමොටිවේට් කරනවා. අයියෝ ඔයගල කාට දන්නේ හරි ගියේ ඊට වැඩිය හොඳ නැන්ද අර මොකක් හරි TikTok එකක් කරගෙන ඉන්නකොහනේ. ඔය නිකන් ජෝක් එකක් කරගෙන ඉන්නකෝ. ඔය වගේ ප්‍රොෆෙෂනල් දේවල් කරන්න එපා මට කිව්වා. හරිද? එයාගෙන තමයි ඔයා දිනු වෙනකොට ටික ටික ආව මගහරිනවා. හොඳට මතක තියාගන්න. අපි වැටිලා ඉන්නවා කියලා මිනිස්සු දන්නවා නම් මිනිස්සු පුදුම සන්තෝෂයෙන් අපිත් එක්ක දුක බෙදා ගන්න එනවා අපි ළඟට. හරිද? දුක බෙදා ගන්න මේ එන්නේ අර කලින් කියපු කාරණාව. හැබැයි අපි දිනු වෙනවා කියලා දැනගන්නකොට අපි ෂේප් එකේ මග අරිනවා. දරාගෙන ඉන්න බෑ, බලාගෙන ඉන්න බෑ. හරිද? ඒ දරාගෙන බලාගෙන ඉන්න ඕගොල්ලන්ට වාසියක් තියෙනවා නේද? කීයක් කර හම්බ වෙනවා නා. හරිද? නැත්නම් පුතේ ආව මග අරිනවා. ඒක දරා ගන්න බැරි කමර තමයි මග අරින්නේ. අපේ දිනුව දරා ගන්න බැරි කමර. ඉරිසියාව කියන්නේ අසම්තෘප්ත මනසක ලක්ෂණයක් කියන එක මතක තියාගන්න. තමන් ඉන්න තැන සෑහීමකට පත් නැමුණාම එමනම් තව කෙනෙක් ඉහළට යන එක තමන්ට තර්ජනයක් කියලා හිතන මිනිස්සු තමයි අනිත් කෙනාට ඉරිසියා කරන්නේ. එහෙම ඉරිසියා කරන අය හැම තැනම ඉන්නවා. හරිද? වටපිට බලන්න පානේ හොඳ නෑ. එහෙම අයගෙන් බෙරලා ඉන්නේ කොහොමද කියලා තමයි දවසක ඔයාලට මම කියලා දෙන්න. අද ඔන්න ඔය ටික හොඳට මතක තියාගන්න. ඒක හරිම කාමෙන් ක්වයිට් කරන්න ඕන දෙයක්. අනේ දෙයක එහෙම අයගෙන් බේරෙන්න කොහොමද කියන එක. ඒක වෙන දවසක. අසාසෙට ඔබ සම්බන්ධ ස්තුතියි. මගේ කිරිල්ලි ගැන තමයි අහන්න හදන්නේ. මරණ සින්දුවක කව එකක්. හවස 5:26යි.

0: ඊට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේ රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක. සස්මුතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011 2 864 012
2: පෙරලිකාර සඳුදා සුවබර අඟහරුවාදා
3: ආසාත්මිකතාවේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
2: හැඩකාර බදාදා
4: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් පොණ්ඩේකට ඔයා පුරා ගන්නෙ නැහැ
2: රස පිරි බ්‍රහස්පතින්දා
5: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරන
6: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
1: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
7: නාසා ආයතනය නිකුත් කරන වාර්තා අනුව චන්ද්‍රයාගේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර මිලියන 37.9ක් පැසිෆික් සාගරයේ විශාලත්වය වර්ග කිලෝමීටර මිලියන 165.2. එතකොට හඳේ විශාලත්වය වගේ 4 ගුණයක් විශාලයි පැසිෆික් සාගරය. පෘථිවි පෘෂ්ඨයෙන් 1/3ක් 30%කට වඩා මේ පෘථිවි පෘෂ්ඨය කිරීලා තියෙන පැසිෆික් සාගරය. අපිට අය අමුතුවෙන් රොකට් සයන්ස් සෝන් නෑ. පැසිෆික් සාගරයේ ලෝකයේ කාලගුණයේ දේශගුණයේ තීරණය කරන්න දායකත්වයක් දෙනවා කියලා ඒක අපිට ඕනි කෙනෙකුට තේරෙන්න ඕනි. දැන් තරු පේනවා මේ කතා හද්දිනේ.
4: ඒ කියන්නේ
1: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. The Welcome Show.

0: මෙල්ඩෝල් හිස රදය උන සෙන් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලි කොරෝනා ගොඩ ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
3: පිටරට උදවිය මම හිතේ. අනේ මලේ අපිට කහට ගස් දිගලියට දෙන්නකො.
2: අයියෝ මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
1: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
0: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙත්
0: ලොව සුන්දර තුන පාරාදීසේ
2: මන බැඳුනේ ඇස නොගැටුණු තන් සොයා උතුම් යම සත්‍චාරයක්.
0: Travel with Supreme
2: සතියේ දවස් 5ම
5: The Welcome Show අහන්න.

දැන් ඉතින් මොකද කියන්නේ? යන්න ලෝනි යන්න ඉතින් එහෙනම් ඔබට යන්න නම් ඔබ යන්න නේද? රයිට්. ඕකේ ඩාලින්. එහෙනම් අපි හෙට තමයි ආය හම්බ වෙන්නේ. පටන් ගන්නකොට කියපු කතාව මතක තියාගන්න. මිනිස්සු ආයෙ ඉරිසියා කරනවද කියලා කොහොමද දැනගන්නේ කියන එක මම ඔයාලට කියලා දුන්නා. ඒක ඉගෙන ගත්තද නැද්ද කියන එක ඔයාගේ දෙයක්. ඉතින් මට අදාළම නැහැ. ඕකේ. මම උපදෙස් දෙන්න දන්නේ නැහැ. නමුත් ඉතින් මගේ ජීවිතය අද්දකින් මම ඔයාලට කිව්වා. මං හිතනවා අද්දකින් ඔයාලට මේ විදිහටම දිනන අයද කියලා. කොහොමනම් කමක් නැහැ. පරිස්සමට ඉන්න ඕනේ. අපි යන්නයි හදන්නේ. එතකොට හෙට හවස 4ට එනකන් Supreme Radio TikTok fan page එක follow කරලා තියාගන්න. අපේ Facebook එක පැත්තට යන්න ගිහිල්ලා අපේ fan page එකට like කරලා follow කරලා තියාගන්න. ඒවා හොඳ වැඩ. ඒවා වෙන්න ඕන දේවල්, කරන්න ඕන දේවල්. කරලා බලන්න ආසයි හිතෙනවා. යන්න කලින් කට්ටියක් එකතු කරගන්න. මේ වෙලාවේ මම අහගෙන ඉන්නවා කියලා මට message එකක් දාලා තියෙනවා. කොට්ටාවේ ඉඳලා නිරෝෂාන්. නිරෝෂාන් කියනවා ලස්සන සින්දුවක් අහන්න ඕනි. වාපියත් සින්දු අහන දේ එකතු කරගත්තම නෑ කියලා. සමා වෙන්න. ඉතින් මං අද ඔයාලට කියලා දුන්නනේ පොඩි පාඩමක්. ඉතින් ආව එකතු කරගන්න ඒ වගේ මනුරාද ඉන්නවා කෝට්ටෙන් ආවත් මතක් කරනවා ලක්ෂ්මන් ඉන්නවා මඩපාතෙන් ආව එකතු කරගන්නවා ඉජි අනුරපුසල්ලා VF ජනපදයේ ඉඳලා මේ වෙලාවේ මම වහගෙන ඉන්නවා කියලා මට මෙසේජ් එකක් දාලා තිනවා. බොහොම ස්තුතියි. ඒත් එක්කම සමරසිංහ ඉන්නවා සේරුවා විලෙන් යාගේ අලුව සෙට් එකත් එක්ක රශ්මික ඉන්නවා හොරණින් ආවත් එකතු කරගන්නවා නදිෂාන් ඉන්නවා කුරුණෑගලින් යාගේ හස්බන්ඩ් ආදරෙන් එකතු කරගන්න කියලා කිව්වා උදයන්ගව. රයිට්. එහෙමනම් ඉතින් එකට්ටිය එකතු කරගෙන අපි මේ ආකාරයට සමුදෙන්නයි ලෑස්ති වෙන්නේ අද දවසේ වැඩසටහනට. එහෙනම් යන්නද? සුබ රාත්‍රියක් වෙන්න ඕනි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මමගේ යාළුවෙක් ඉන්න මිරන් කියලා යාවත් එකතු කරගෙනම තමයි යන්නේ. රයිට්. එහෙනම් අපි ගියා. සුබ රාත්‍රියක්. මං ආශි. හෙට හම්බ වෙමු.

0: 89.3 දිවයින පුරා සිසාරා
1: ජීවිතේට සිහින තියනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා රකිල්ල ගස්කඩ BMW වන්දා මහතා.
2: රෝහිත ටිකට් කරනවා මට ඇවිල්ලා තියෙන්නේ. මම මුලක් පොඩි දවස්වල ඉඳන්ම ටිකට් ගන්නවා. නමුත් මේ වගේ ජයග්‍රහණයක් හම්බුනේ පළවෙනි වතාව. තමන් උත්සාහයෙන් තමයි ජයග්‍රහණය ළමා කරගන්න තියෙන ටිකට් ගත්තොත් තමයි ඇදෙන්නේ. මම සියලුම තරුණ පරම්පරාවන් ඉල්ලා සිටිනවා මම වගේ දිගටම ටිකට් අරන්ගෙන ජයග්‍රහණය හිමි කරගන්න.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: 89.3 Supreme Radio. නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහැනේ.
3: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් ගැටසල තියන්නේ.
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
5: ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
6: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
7: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන් ගිවදසන හනෝනේ.
2: කාලේ වලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සවන්.

0: සිතුවිලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ පිටපත රාත්‍රී 7ට අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබනි කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තහනේ දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: 89.1 89.3 Supreme Radio

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: මෙල්ටෝල් හිසරදය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි. පෙරලිකාර සඳුදා
2: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා
1: හරි. සුවබර අඟහරුවාදා
3: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්.
1: හැඩකාර බදාදා
2: ඔයා කොච්චර දේලාලා හිටියත් කොණ්ඩෙකට ඔයාව පුරා ගන්න නැහැ.
1: රසපිරි බ්‍රහස්පතින්දා
4: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
5: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
6: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
7: The Welcome Show.
6: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
8: NASA ආයතනය නිකුත් කරන වාර්තා අනුව චන්ද්‍රයාගේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර මිලියන 37.9ක්. පැසිෆික් සාගරයේ විශාලත්වය වර්ග කිලෝමීටර මිලියන 165.2. එතකොට හඳේ විශාලත්වය වගේ 4 ගුණයක් විශාලයි පැසිෆික් සාගරය. පෘථිවි පෘෂ්ඨයෙන් 1/3 30%කට වඩා මේ පෘථිවි පෘෂ්ඨය පිරීලා තියෙන පැසිෆික් සාගරය. අපිට අය අමුතුවෙන් රොකට් සයන්ස් සෝන් නෑ. පැසිෆික් සාගරයේ ලෝකයේ කාලගුණය දේශගුණය තීරණය කරන්න දායකත්වයක් දෙනවා කියලා ඒක අපිට ඕනි කෙනෙකුට තේරෙන්න ඕනි. දැන් තරු පේනවා මේ කතා හද්දිනේ.
2: ඒ කියන්නේ
6: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට
7: The Welcome Show.
0: 89.1 89.3 Supreme Radio.
6: Supreme Radio. මේක සුපිරියා.

0: ප්‍රේම් රේඩියෝ නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
0: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
5: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
6: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
7: මොකද අනේ ඔය මේස් දෙක පැටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
8: Welcome show. කලබලෙන් කම්මැලි කමෙන් පටන් ගන්න උදෑසන hina vela aasare patala ganne patan ganna satiya dawas pahema ude hatata Welcome show.
9: Anugrahaya.
10: Warthika wartha kamini koti ate NLB tanada tahana yaduturaiye rupiyal koti 13 9 8 ikma u dawanta supiritaya galaba dimin rati sangwardhaneta dawanta shaktiyak wemin obat dinawa ratat dinawada jatiya mahatana sampatha tahana nidahane bilade dinawa obat koti patiya kuwan
11: Meltol hisuratiya una sempati ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි 89.1 89.3

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: අපමහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

89.3 Supreme.

0: මිනිස්සුන්ට ජීවත් වෙන්න හදවත ඕනේ. හදවත තියෙන්නේ ආදරය කරන්න. ඒ කියන්නේ මිනිස්සුන්ට ජීවත් වෙන්න ආදරය ඕනේ. ආදරයට වෙන් කරන මේ රාත්‍රිය ආදරයටම විතරයි. 89.1 89.3 ආදරය ගැන ආදරෙන් කතා කරන්න පුළුවන් සුන්දර රාත්‍රිය. ට්‍රේන් රයිඩ් අදත් මේ විදියට සුපුරුදු පරිදි ආරම්භ කරන ඒ රැස්තිය. මගෙත් එක්ක ඉන්න සුපුරුදු සහායිකාව මනිෂා.
1: අයිබෝවන් හසදා, අදරේ කියන්නේ හරි ලස්සන මාතෘකාවක්නේ. ඒ මාතෘකාව ගැන පුරුදු විදිහටම ආදරෙන් කතා කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයාගේ ආදරෙත් මේ පැත්තර වචන කරන්න ඔයාට දැන් අවස්ථාව තියෙනවා කතා කරන්න පුළුවන්. 0112 510 510ට එහෙම නැත්නම් එවන්න පුළුවන් මේ පැත්තර වට්ස්ඇප් මැසේජ් එකක් 0718 89 93 89 93ට. දිකට මහගෙන ඉන්න ඔයා මහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්. මම මනිෂා.
0: මම හසිතා.

0: රේඩියෝ පෙර විකාර සසදා
1: කේන්ති යන හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුලබර අගාරුවාදා
2: ආසාවකින්තාවේ සමහරක් වලට පින්නනේ ගැස්ට්‍රයිටි
0: හැඩකාර බදාදා
1: ඔය කොච්චර කියලා හිටියත් මොන්නේකට ආය පුරා ගන්න නැහැ
0: රස පිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙර
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5ම උදේ 10ට ලොව සුන්දරතම පාරාදීසේ
6: මන්න බැඳෙන ඇසෙන ගැටෙන තැන්සොයා උතුම් යම් සත්‍යයක්
5: Travel with Supreme
6: සතියේ දවස් 5ම
7: The Welcome Show අහන්න
8: The Welcome Show
9: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන
10: නාසා ආයතනය නිකුත් කරන වාර්තා අනුව චන්ද්‍රයාගේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර මිලියන 37.9ක් පැසිෆික් සාගරයේ විශාලත්වය වර්ග කිලෝමීටර මිලියන 165.2. එතකොට හඳේ විශාලත්වය වගේ 4 ගුණයක් විශාලයි පැසිෆික් සාගරය. පෘථිවි පෘෂ්ඨයෙන් 1/3ක් 30%කට වඩා මේ පෘථිවි පෘෂ්ඨය පිරීලා තියෙන පැසිෆික් සාගරය. අපිට අය අමුතුවෙන් රොකට් සයන්ස් ඕන් නෑ. පැසිෆික් සාගරයේ ලෝකයේ කාලගුණයේ දේශගුණයේ තීරණය කරන්න දායකත්වයක් දෙනවා කියලා ඒක අපිට ඕනි කෙනෙකුට තේරෙන්න ඕනි. දැන් තරු පේනවා මේ කතා හද්දිනේ.
5: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
8: The Welcome Show.
11: 89.1 89.3 Supreme Radio.

0: 89.1 89.3 දිවයින පුරා සිසාරා.
1: දැන් හසිතමේ අපි මහජන සම්පත ගැන දන්නවනේ. තව මහජන සම්පත ගැන බලාගෙන ඉස්සරහට යනකොට හොයාගෙන ඉස්සරහට යනකොට අත සම්පත කියලා ලොතරැයියකුත් අපිට හම්බ වෙනවා.
2: ඔව් දැන් මේ සම්පත ගැන වට මතක් කරන ලෑස්ති වෙන්නේ මේ මහජන සම්පත තුලින් තමයි මේ අද සම්පත කියන එක බිහි වෙලා තියෙන්නේ. ඉතින් මේ ගැන ගොඩාක් අය දන්නේ නැහැ. ඉතින් මේ ගැන තමයි මම මේ මතක් කරන ලෑස්ති වෙන්නේ. මේ ත්‍යාග රාශියක් තියෙනවා, මූල්‍යමය ත්‍යාග රාශියක් තියෙනවා. ඉතින් මේ ගැන තමයි මතක් කරන්න ඕනේ. ඔයාට දිනන්න හැකියාවක් තියෙන
1: අනිවාර්යයෙන්ම ඉතින් මහජන සම්පත දිනවාරයෙන් තෝරා ගන්නා ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් අත සම්පත ජයග්‍රහකින් ඔන්න තෝරා ගන්නවා. ඉතින් ඒ අනුව ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 250,000ක් වට දිනා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 50,000ක මුදල් තෑගෙත් ඔන්න මේ අද සම්පත ලොතරැය හරහා වට දිනා ගන්න අවස්ථාව තියෙනවා.
2: ඉතින් ඒ විතරක් නෙවෙයි, අවසාන අංක 3 ගැලපලා රුපියල් 4,000ක් වගේම අනෙකුත් සෙසු ත්‍යාග සමගින් අත සම්පත ලොතරැය හරහා වට දිනා ගන්න ඔන්න හැකියාවක් තියෙනවා කියන දේ අපි මතක් කරන්න ඕනේ. මේ මතක් කිරීම, මේ විශේෂ මතක් කිරීම අද වියදමට හොඳම දේ තමයි අද සම්පත ලොතරැයියක් මිලදී ගන්න එක. වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා ආරාධනා කරනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන ජාතික ලොතරැයි මණ්ඩලය මේ අරගෙන වාසනාව ඔයා මිස් කරගන්න එපා.

0: සිත මේ අපි ගොඩාක් දෙනා නිරායාසයෙන්ම තව කෙනෙක්ගේ ගහන ප්‍රශ්නයක් තියෙනවා. ඔයා දන්නවද මොකක්ද කියලා?
1: කියන්න බලන්න.
0: අපි අහනවා හසිත, ඔයා හොඳින්ද කියලා. ඇත්තටම මේ අපි මේ ප්‍රශ්නේ අහන්නේ අපේ හිතේ තියෙන මනුස්සකමට. අපි කියන්නේ මනුස්සකමටයි අපි මේ අහන්නේ කියලා. ඇත්තටම හෙමත් නැත්තම් අපි මේ ප්‍රශ්නේ අහන්නේ එයත් එක්ක කතා කරන්න මොකක් හරි මගක් පාදගන්න. හැබැයි මං කියනවා ඒ ප්‍රශ්නේ නොඅස ඉන්නවා නම් ඒක ගොඩක් හොඳයි කියලා. මොකද හදවත සිය දහස් වාරයක් විඳිච්ච මිනිස්සුත් හොඳට හිනා වෙලා කියන්නේ හසිත මට අවුලක් නැහැ, මට ප්‍රශ්නයක් නැහැ, මං හොඳින් ඉන්නවා කියලා. ඒ නිසයි මම කියන්නේ ඒ ප්‍රශ්නේ අහන්න කලින් සමහර විට දෙපාරක් තුන් පාරක්වත් චුට්ටක් හිතන්න ඕනේ කියලා.
1: අනිවාර්යෙන්ම මනිෂා, තවත් කෙනෙකුගේ ජීවිතයේ නොයෙකුත් ආකාරයේ දේවල් වලදී අපිට එහෙම මැදිහත් වෙන්න බෑ. නමුත් අපේ ජීවිතේ බැඳිලා ඉන්න මිනිස්සු ඉන්නවා. එහෙම අයගෙන් අපිට අහන්න පුළුවන් ඔයා හොඳින්ද කියලා. මොකද එයා අපි එහෙම අහයි කියලා බලාපොරොත්තුෙන් ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්න කරනවට වඩා අපිට පුළුවන් නම් ඔහුට හෝ ඇයට මානසිකව ශක්තියක් වෙන්න, ළඟින්ම ඉඳලා එයාගේ හිත නිවන්න. මම හිතනවා ඒ ප්‍රශ්නේ අහනවට වඩා කරන්න ඕනි හොඳම දේ අන්න ඒකයි කියලා. අවුලක් නැහැ, මේ උත්තරේ ඇතුලේ ලොකු කතාවක් තියෙන්න පුළුවන්. එහෙම නේද?
0: අනිවාර්යයෙන්ම.

0: ගන්ධා මහතා
1: රෝහිතේ ටිකට් ගන්න මට ඇවිල්ලා තියෙන්නේ. මම පොඩි දවසක ඉඳන් ටිකට් ගන්නවා. නමුත් මේ වගේ ජයග්‍රහණයක් අමුණු බලන්න වතාව තමන් උත්සාහයෙන් තමයි ජයග්‍රහණය ළමා කරගන්න තියෙන ටිකට් ගත්තොත් තමයි ඇදෙන්නේ. මම සියලුම තමන් පරම්පරාවෙන් ඉඳලා සිටිනවා. මම ඔබේ දිගටම ටිකට් අරන්ව ජයග්‍රහණය හිමි කරගන්න.
0: ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පින්බර පොසොන් මාසේ. ඉතින් මේ පින්බර පොසොන් කාලෙදි පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දර්ශන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
2: බලන්නකෝනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් එයාට තැනක් නෑනේ.
3: ඇයිනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දර්ශන තියෙන්නේ.
4: අපිගේ බපන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
4: මේ ඔක්කොටම සතියේ දින 5:00 උදේ 6:00 ඉඳන් 7:00 වෙනකන් සුප්‍රීම්

0: ප්‍රේම් රේඩියෝ.
1: කොයිතරම්නම් දේවල් තියනවද අපිට කරන්න මේ ජීවිත කාලය ඇතුලේ. ඉතින් මේ දේවල් වලට සල්ලි ප්‍රශ්නයක් එනවා නේද?
2: අනිවාර්යයෙන්ම සල්ලි කියන්නේ අපි හැමෝටම ප්‍රශ්නයක් නේ හසිත.
1: ඉතින් කොහොමද නිදානයක් වගේ දෙයක් තිබ්බොත් මේ දේවල් හැබෑ කරගන්න?
2: අදහසත් හොඳයි.
1: ඉතින් මේ තමයි නීත්‍යානුකූල නිධානය. මොකද්ද? ධන නිධානය. ජීවිතයේ සිහින යථාර්ථය බවට පත්කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බව ඔන්න සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදී මේ වන විටත් ඔබව ජයග්‍රහකයෙකු කරලා හමාරයි. මේ අවුරුද්ද මැයි මාසේ 29 වෙනි සිකුරාදා දිනයේදී ඔන්න රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාගලාභියා ඔන්න බිහි කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා කන්ද උඩරටින්. ඉතින් ඔයාටත් පුළුවන් මේ ත්‍යාගලාභීන් බිහි කරනවා වගේම ඔයාත් ත්‍යාගලාභීක් වෙන්න හැකියාවක් තියෙනවා.
2: අනිවාර්යෙන්ම හසිතේ තින දශක 6කට වැඩි කාලයක් රටේ සංවර්ධනයේ දායකත්වයේ ලබා දීපු ජාතික ලොතරැයි මණ්ඩලයේ 7 දින 7ම දිනුම් මදින ධන නිධාන ලොතරැයි අලෙවිය තුලින් ඍජුම ඒකාබද්ධ අරමුදල දායකත්වයේ සපයනවා. ඉතින් ඒ කියන්නේ ඒ හරහා අපි අපේ රටේ සංවර්ධනයේ ක්‍රියාවලියට දායකත්වය ලබා දෙනවා කියන කාරණාව. ඉතින් එතවත් බලපෑ ඉන්න එපා. දකින දකින තැන බලන බලන තැන ධන නිධාන ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිල දේගෙන මේ ජුනි මාසයේදී ඔබත් කෝටිපතියෙකු 20 ලක්ෂපතියෙකු වන ගමන් සුපුරුදු තෑගි වලට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාව හිමි කරගන්නත් ඔන්නවට දැන් හැකියාව තිබෙන හැමනම්. ඉතින් ජාතිය මහා ධන සම්පත ධන නිධානය ඔයත් මිල දේගෙන කෝටිපති සිහිනය හැබෑ කරගන්න කියන දේ තමයි මේ විදිහ රාත්‍රියෙන් මතක් කරන්නේ. මතක තියාගන්න ජීවිත සිහිනයට වසනාවේ ආශිර්වාදය හැමදාමත් අරගෙන ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.

0: ඩ්‍රීම් ලයිට් අහගෙන ඉන්නේ. අපේ පළමි හෝරාවේ අවසානයට මේ විදිහට ටිකෙන් ටික ඇවිත් ඉන්නවා. ආදරේ පිරුණු ලස්සන ගීත ගොඩක් ඇහුවා. ඒ වගේම තවත් ලස්සන හෝරා දෙකක් අපි වෙනුවෙන් ඉතිරි වෙලා තියෙනවා. රාත්‍රී 10 වෙනකම් මේ වෙන් කරලා තියෙන වෙලාව ආට හොඳම වෙලාව කරගන්න. මොකද මේ වෙලාව තියෙන්නේ ආදරේ කරන්න, ආදරේ ගැන වැඩි වැඩියෙන් හිතන්න. ඉතින් මේ සංඛ්‍යාත ඔස්සේ ආට මේ වෙදෙන ආදරය වාගෙම කරගන්න.
1: මට පුළුවන් මේ පැත්තට ඔය ආදරේ අරගෙන කතා කරන්න. 0112 510 510ට. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් මේ පැත්තට ආදරේ වචන කරලා අපිට මැසේජ් එකක් එවන්න. 0118 893 893ට. දෙකිට මහගෙන ඉන්න මේ ඔයාට ආදරේ ගැන කියලා දෙන්න. ඔයාට ආදරේ දැනෙන එකම තැන සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: ආසයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලි කොරෝනාගේ ටිකට් ටිකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සැපින් නෑ. ඔයත් ගන්න ටිකට් ටිකක් පස්සේ විතර. අයියා අපිට ටිකට් දෙක ට්‍රෑලට්.
3: විතරට උදවියමයි හිතේ. අනේ මල්ලියෝ අපිට කහට ගස් දිගේට දෙන්නකො.
2: අයියා මේ සින්දුවම දානවා නම් චුට්ටක් අපිට ගැළපෙන දාන්න හරිද?
1: හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.

0: ඉංජිනේරුවෙ ක්‍රියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේ රටේදී 100% පිළිසිදු බිලත් වලින් හදලා නිසායි මම මෙලම RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: අසු නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ.

0: 89.3 ඔයා මේ ආදරෙන් අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්. හසිත, ආදරය ප්‍රේමය ඇත්තටම හරි අමුතු දෙයක්නේ.
1: අනිවාර්යෙන්ම.
0: ඉතින් මේ ආදරය ගැන ප්‍රේමය ගැන එක එක කතා තියෙනවා. හරි අමුතු නිසඳස් තියෙනවා. හරි ලස්සන කවි තියෙනවා. ඉතින් මට හිතුණ හසිත ලස්සන මේ කවි පේලියක් තියෙනවා. ඒ කවි පේලිය ගැන අද රාත්‍රිය අනිවාර්යයෙන්ම කියන්න ඕනේ කියලා. මේ කවිපදවල අයිතිකාරයා මම පෞද්ගලිකව අඳුනන්නේ නැති වුණාට හසිත ඒ වචන අපිටත් සමහරක් වෙලාවට හරි සමීපයි. ඒ නිසා තමයි මට හිතුනේ මේ කවි තුන අනිවාර්යයෙන්ම අද කියන්න ඕනේ කියලා. පටන් ගන්න මෙහෙමයි. සුඳුර එහෙමයි ප්‍රේමය. ගිහින් එන්නම් නොකියාම සඳක් බැස ගිය පසුවද මල් පිපේ නම් හද තුර සුඳුර එහෙමයි ප්‍රේමය. වසත් කාලය කෙනවරා මල් හැලී යන හවසක නුඹම දුන් රිඳු මන් තුල ගැලී හිඳුමයි සැනසුව. පතා රිදවන රැයකට හිඳි හිර වී තරු මැද හිත ඔහේ යන්නට හැර බලා හිඳුමයි සැනසුව. ඉතින් සුඳුර එහෙමයි ප්‍රේමය.
1: ගිහින් එන්නම් කියපු කතාවලත් එන්නම් කියලා කියපු වචනය හිස් බවක් දැනුණු අවස්ථා කොයිතරම් ඇද්ද? තවත් එනකම් බලාගෙන ඉන්න අය කොයිතරම් ඉන්නවද? හිත ඇතුලේ ප්‍රේමය පුරවාගෙන දන්නේවත් නැති ගානට ජීවත් වෙන කාලෙකට කලින් ඕනෑම ප්‍රේමණීය කතාවක් පරද්දන්න පුළුවන් තරමේ කතාවකට හිමිකම් කියපු ඔයා කීවා වගේ අය අදටත් රිදුමන් තුළ ගිලී හිඳිමින් සනසීම හොයනවා. ඒක ඇත්තක්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: අවසාන ප්‍රශ්නය. අද අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
2: මං නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ඇයට හොඳ බල්ලක් බලාගන්න වෙන්නේ නැහැ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
4: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෙරතුන.
1: NASA ආයතනය නිකුත් කරන වාර්තා අනුව චන්ද්‍රයාගේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් මිලියන 37.9ක්. පැසිෆික් සාගරයේ විශාලත්වය වර්ග කිලෝමීටර් මිලියන 165.2. එතකොට හඳේ විශාලත්වය වගේ 4 ගුණයක් විශාලයි පැසිෆික් සාගරය. පෘථිවි පෘෂ්ඨයෙන් 1/3ක්. 30%කට වඩා මේ පෘථිවි පෘෂ්ඨය පිරීලා තියෙන පැසිෆික් සාගරය. අපිට අය අමුතුවෙන් රොකට් සයන්ස් සෝන් නෑ. පැසිෆික් සාගරය ලෝකයේ කාලගුණය, දේශගුණය තීරණය කරන්න දායකත්වයක් දෙනවා කියලා ඒක අපිට ඕනි කෙනෙකුට තේරෙන්න ඕනි. දැන් තරු පේනවා මේ කතා හද්දිනේ.
4: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: FM 89.3 Supreme Radio.
1: අපිට ගොඩාක් වියදම් කියන දේවල් අපේ ජීවිතේ තියෙනවනේ එදිනෙදා. ඉතින් මේ එදිනෙදා තියෙන වියදම් වලට ගැළපෙනම දේ තමයි අද තියෙන මේ සම්පත. ඒ තමයි අද සම්පත. මේ අද සම්පත කියලා කියන්නේ මහජන සම්පතේම කොටසක්. ඉතින් මහජන සම්පත තුලින් තමයි මේ අද සම්පත ලොතරැය්‍ය බිහි වෙලා තියෙන්නේ. ඉතින් මතක් කරන්න ඕනේ අනිවාර්යෙන්ම මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්න ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් අද සම්පත ජයග්‍රාහකයන් තෝරා ගන්න ලබනවා. ඉතින් මේ කියන ලෑස්ති වෙන්නේ ඒ ජයග්‍රාහකයන් හමු වෙන ඔයාගේ දිනුම් අවස්ථාව ගැන තමයි මේ කියන ලෑස්ති වෙන්නේ. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 250,000ක් ඔයාට දිනා ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 50,000ක මුදලකුත් ඔන්න ඔයාට දිනා ගන්න හැකියාවක් තියෙනවා.
2: ඔව් ඒ වගේම අවසාන අංක 3 ගැලපීමෙන් රුපියල් 4,000ක මුදලක් ඔයාට දිනා ගන්න පුළුවන්කම තියෙනවා. වගේම අනිකුත් සෙසු තෑගේ තොන්න මේ අද සම්පත ලොතරැය්‍ය හරහා ඔයාට දැන් දිනා ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඇත්තටම විශේෂයෙන්ම මතක් කරන්න තියෙන අපේ වියදමට ගැළපෙන ලොතරැයියක් අපි අනිවාර්යයෙන්ම මිලදී ගන්න ඕනේ සහ ඒ තුළින් අපි ජයග්‍රහණ ලබා ගන්න ඕනේ. ඉතින් ඒකට කියාපුම ලොතරැයිය තමයි අද සම්පත කියලා. කියන්නේ අද වියදමට අද සම්පත ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයා වෙනුවෙන්ම තමයි හඳුන්වලා දෙන්නේ. එහෙමනම් ඉතින් ජීවිත සිහිනයට වසර ආශිර්වාදය අරගෙන ජාතික ලොතරැයි මණ්ඩලයත් එක්ක දිගටමත් වෙල් බැඳගෙන ඉන්නවා.

89.1 89.3 ඔයා මේ අහගෙන ඉන්නේ ආදරය ගැන ආදරෙන් කතා කරන සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්. අපි මේ ගෙවාදමමින් ඉන්නේ දෙවෙනි පැය. අපි දෙවෙනි පැයත් මැද හරියට මේ විදිහට ඇවිත් ඉන්නවා. ආදරය ගැන ආදරෙන් කතා කරන වගේම රිදිලා තියෙන හදවත් සුවපත් කරන්න, සුවපත් වෙලා තියෙන හදවත් තව තවත් සුවපත් කරන්න මේ වෙලාව වෙන් කරගමු. ආදරෙන් මේ කාලය අපි ගත කරමු. ඔයා වෙනුවෙන්ම වෙන් කරලා තියෙන මේ වෙලාව තුළ ඔයාට පුළුවන් ඔයාගේ හදවතේ ඍතුමන් තියෙනවා නම් සුවපත් කරගන්න, හදවතේ යම් කිසි දෙයක් කියාගන්න බැරුව ඉන්නවා නම් ඔයාට පුළුවන් ඒ දේ ගැන අපිට කියන්න. රාත්‍රී 10 වෙනකන් අපි ඉන්නවා මේ පැත්තෙන් ඔයාලගෙන්ම. මතක් කරන්නේ ගන් විවතර කෝල් එකක්, ඒ වගේම ඔයාට පුළුවන් මේ පැත්තට WhatsApp මැසේජ් එකක් එවන්න. දෙකම එකතලා ඉන්න මේ සුප්‍රීම් රේඩියෝ Dream Night.

0: සැපත් වෙනවාද?
1: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
2: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම අනන් වහන්ස,
1: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
1: ඈ හැබෑවට
4: සකදමස් කහේම තමල් දෙකට
5: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි ඔයාලා දන්නවනේ, මේ උදා වුණේ පින්බර පොසොන් මාසේ. ඉතින් මේ පින්බර පොසොන් කාලෙදි පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දර්ශන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
6: සුප්‍රීම් රේඩියෝ, ඒක සුපිරියා.

0: හසිත, අපි ඩ්‍රීම් නයිට් වලින් හැමතිස්සෙම ආදරය ගැන කතා කරන්නේ. හැමත් නැත්තම් ආදරයට සමීප වෙච්ච දේවල් ගැන තමයි අපි මේ විදිහට පැය තුනක් පුරාවටම කතා කරන්නේ. මට හිතෙනවා ඔයගෙන් පුංචි ප්‍රශ්නයක් අහන්න. ආදරයේදී සමහර විට මේ ප්‍රශ්න අපි හැමෝටම පොදුයි. මොකද කියන්නේ?
1: අහලා බලන්න.
0: ඔයාගේ ආදරයට කවදාම හරි දවසක අයිතියක් නැති වුණොත් ඒත් ඔයා ආදරය කරනවද?
1: ඔව්, අයිතියක් නැති වුණත් අපි ඒ ගත කරපු මතකයන් වලට අපිට තවමත් අයිතියක් තියෙනවානේ. ඒ නිසා මම ආදරය කරනවා. මම කියවේ මතක තුල ඉන්න එයාට විතරයි.
0: මත් ඒකට මේ විදිහට උත්තරයක් දෙන්න. ඉතින් බැරි වුණොත් මේ ආත්මෙට මඩි වෙන්න. කවි හුඟක් ලියලා ඇති. එකක් හරි කියවන්න. අහම්බෙන් හමු වුණොත් එකක් හෝ දැක ගන්න ඔයාට තේරෙයි. මං ආදරේ වග පොත් පවාලිය වෙන්න.
1: කොයි තරම් ප්‍රේමණීය මිනිස්සු ඉන්නවද මනිෂා? හිමින් උණු එයාව ලබන ආත්මෙටත් ලැබේවායි ප්‍රාර්ථනා කරන. ලියපු කවිය කොට ගැහිලා අපි දෙන්නත් ප්‍රාර්ථනා කරමු. අහම්බෙන් එකදු හෝ කවියක් දැක ගන්න ලැබෙන්න කියලා එයාට. ඒ වගේම පොත් පවාලිය වෙන්න. තවමත් ඔයා එයාට ආදරේ කියලා එයාට දැනගන්න ලැබෙන්න කියලා.

0: සුපරීම් රේඩියෝ පෙර විකාර සතුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුලබර අගාරුවාදා
2: ආසාවකින් තමයි සමහරක් වෙලාට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර කියලා හිටියත් කොන්දේකට ආව පුරා ගන්න නෑ
0: රස පිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
0: සුපරීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5ම උදේ 10ට මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
3: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක.
4: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
0: Welcome Sham, kalabalin kambali kamen patangana udasana himadena aasare patangana patangana satya davas pahima udhe hatata Welcome Sham
4: anugrahaya
5: warta pravar

0: පරීක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
2: 89.1 89.3 Supreme Radio.

එල්ල්බී තනරිතහන් වැඩිතරයේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතියේ මහත් ධන සම්පත තහනිතහනේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

ආදරණීය තුන්වන හෝරාවටත් මේ විදිහට අපි දෙන්නම ඇවිත් ඉන්නේ. ආදරේ පිරුණු හදවත් වලට කියාපුම දෙන මේ රාත්‍රිය, එවකෙම මේ ඩ්‍රීම් නයිට් සීනේ රාත්‍රිය. ඉතින් අපේ ජීවිත තුළ ගොඩක් ප්‍රේමණීය සිහින තියෙනවා. ඒ සිහින හැබෑ කරගන්න අපි කාලාන්තරයක් තිස්සේ ආදරෙත් එක්ක සටන් කරනවා, මිනිස්සුත් එක්ක සටන් කරනවා. කෙනෙක් දිනන්න පුළුවන්, තවත් කෙනෙක් පරදින්න පුළුවන්. එහෙම තමයි ජීවිතේ. ආදරේ තියෙන්නේ ආදරය කරන්න. ඉතින් ජීවිතයට හරි ලස්සනට විඳින්න පුළුවන් ආදරේ විඳවන්න නැතුව විඳින්න කියලා අපි ඔයාගේ නිලන ගමන්, ඔයාට පුළුවන් ඔයාගේ හදවත සුවපත් කරගන්න අපිත් එක්ක ආදරෙන් මේ රාත්‍රියත් මේ හෝරාවෙත් එකතු වෙලා ඉන්න. රාත්‍රි 10 වෙනකන් ඔයාට වෙලාව තියෙනවා ඔයාගේ ආදරය ගැන අපිට කියන්න. දිගටම එකතු වෙලා ඉන්න. මේ හෝරාවත් අපි හරිම ආදරණීය ගීතත් එක්ක ගත කරමු. එන්න මේ පැත්තට. මේ ලස්සන ගීතය

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ධනනිධානය ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා ධාරාව ප්‍රදේශයේ AG ජයරත්න බණ්ඩ මහතා.
1: මම නම AG ජයරත්න බණ්ඩ, මම ගාව ධාරාව. මම හැමදාම ටිකට් හතරක් අනිවාර්යෙන් මම කවුන්ටරේට ආවිද, ඉතින් ටැග් ගාලා මම ටිකට් හතරක් කරගන්නවා. මම ටිකට් එක දුන් බලද්දි දවස් 3කට පස්සම මම ටිකට් එක ගෙවි. ගමේ ටිකට් කවුන්ටරේකින් පොඩ්ඩක් බලනකොට මට ලස්සන SMS ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ මම හරි සතුටු වුණා. මම කරන රස්සාවත් එක්ක මගේ ළමයි 3 දෙනාට අධ්‍යාපන කටයුතු සඳහා මම මුදල් වේදන් කරන බලාපොරොත්තු වෙමි. ඒකට මම ගොඩක් බලාපොරොත්තු වෙමි.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලි කරුණාකර ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් එක නෑ. ඔයත් ගන්න ටිකට් එකක් පස්සේ විතර. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රැලට්.
4: විතරට උදවිය මයි හිතේ. අනේ මල්ලියෝ අපිට කහට ගස් දිගේට දෙන්නකො.
3: අයියා මේ සින්දුවන දානවා නම් චුට්ටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: මොන මෙතන කොතනද? සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ.
7: ලොව සුන්දරතම පාරාදීසෙ.
8: මන බැඳෙන SMS පිටත සොයා. උදේම නම් සත්‍යයක්.
7: Travel with Supreme.
9: අසු නවයයි එක, අසු නවයයි තුන, සුප්‍රීම් රේඩියෝ.

0: ්‍රීම් නයිට් කියන්නේ හසත සිහිනයේ රාත්‍රය කියලනේ අපි දෙන්න මඳුන්නන්නේ. ්‍රීම් නයිට් තුළින් මේ ආදරය ප්‍රශ්න කරන එක එහමත් නැත්තම් ඒ ප්‍රශ්නවලට උත්තර හොයරගෙන හසත අපි මේ කරන්න පුරුත්තක් විදිහට. අතරය කන්නකොට සමහර විට අපිට හිතන්න පුළුවන් දෙයක් ගැන මට හිතුනා චුට්ටක් කතා කරන්න ඕන කියලා. ඇත්තටම හසත ආදරය කරන්නකොට සමහර විට අපිට හිතෙන්න පුළුවන් අපි මේ කරන්නේ එක්තරා විදිහක මෝඩකමක්ද කියලා. මෙම හිතෙන්නේ අපිට ඇත්තටම මෙන්න මේ හේතුව නිසා. අපි ආදරය කරන කෙනා වෙනුවෙන් හැම දේම අත්තරලා. අපි ආදරය කරලත් සමහර විට ඒ කෙනා තවත් දේවල් මහා ගොඩක් වෙනුවෙන් අපි වත්තල්ලා ගියොත් අන්න එදාට හසත අපිට නිරායාසයෙන්ම හිතනවා මේ ආදරය කියන්නේ ඇත්තටම මෝඩකමක්ද කියලා. ඔයාගේ ළඟ මේ ප්‍රශ්නට උත්තරයක් තියෙනවද?
1: ආදරය වෙනුවෙන් කොයිතරම්නම් මෝඩකම් අපි කරලා ඇද්ද? ඒ විදිහටම ඉදිරි කාලයේදීත් ඒ වගේ මෝඩකම් අපි කරන්න පෙළඹෙයිද? ඕනිම දෙයක් වෙනුවෙන් අපි ලෑස්ති. ආදරේ නාමෙන් අපි ඒ වෙනුවෙන් මුහුණ දෙන්න. මම මේ කියන්නේ ආදරේ හරියට කරන අය ගැන. කොයිතරම් ආදරේ කළත් පැරදුණු ආදර කතාවක හිමිකාරයෝ අපි අතර ඉන්නවා. ඒ අය තාමත් ඒ පැරදුණු ජීවිතයත් එක්ක කාලය ගත කරනවා. ඒ අමිහිරි මතක එක්ක ඔවුන් වේදනාවෙන් කාලය ගත කරනවා. මම හිතන්නේ හොඳම හමුවීම ලැබුණත් ආදරය පිළිබඳ ජයග්‍රහණයක් හිමි වුණත් අපි හැම කෙනෙක්ටම පැරදුණු ආදරයක මතකයක් අත්දැකීමක් අනිවාර්යෙන්ම තියෙනවා.

0: റേഡിയോ
1: അവസാന പ്‍රශ්නය ආශි අපි හිතමු ඉස්සරහා දෙන්නේ රණ්ඩු වෙනවා වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ ආගිය යුතුක මොකද්ද
2: මන්නම් කරන්නේ වාඩි වෙන එක මොකද නැත්නම් පිටිපස්සින් නෑට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නෑනේ
0: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස හතරට ටෙම්පෝ ටවුන් අහන්න ආශි
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එක්කම රූටින් එක
2: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක මොකද අනේ ඔය මේස් දෙක පැටලන් පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
0: වෙල්කම් ෂෝ කලබලෙන් කම්මැලි කමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave patala ganna thu patan ganna sathiya dawas pahema udaya hatata welcome show
2: anugrahaya
4: meltol hisarathaya una simpratishyawa angapata vedanawa apahasu dina sadaha ikman sahalaya meltol paracetamol visheshayaki
5: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පින්බර පොසොන් මාසෙ. ඉතින් මේ පින්බර පොසොන් කාලෙදි පුංචි ඔයාලා දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිහ ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරා 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දර්ශන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
0: සුප්‍රීම් රේඩියෝ ඒක සුපිරියක්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒකට තැනක් නෑනේ.
2: ඇයි අනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් ගැස්සෙල තියෙන්නේ.
3: අපිට ජපන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩි පුහුණුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන් ගුදසන හනෝනේ.
0: The welcome show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෙරතුන.
4: NASA ආයතනය නිකුත් කරන වාර්තා අනුව චන්ද්‍රයාගේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර මිලියන 37.9ක්. පැසිෆික් සාගරයේ විශාලත්වය වර්ග කිලෝමීටර මිලියන 165.2. එතකොට හඳේ විශාලත්වය වගේ 4 ගුණයක් විශාලයි පැසිෆික් සාගරය. පෘථිවි පෘෂ්ඨයෙන් 1/3 30%කට වඩා මේ පෘථිවි පෘෂ්ඨය පිරීලා තියෙන පැසිෆික් සාගරය. අපිට අය අමුතුවෙන් රොකට් සයන්ස් සෝන් නෑ. පැසිෆික් සාගරයේ ලෝකයේ කාලගුණය දේශගුණය තීරණය කරන්න දායකත්වයක් දෙනවා කියලා ඒක අපිට ඕනි කෙනෙකුට තේරෙන්න ඕනි. දැන් තරු පේනවා මේ කතා හද්දිනේ.
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. Welcome show. 89.1 89.3 Supreme Radio.

0: මාතරණියකාරුවාද අද දවසට ඩිම්නයිට් හමාර කරන්නයි පිලෑස්තිය. ආදරණීය හොරතුණක් ගත වුණා දැනුවත් නැහැ. මොකද අපි අතරමං වෙලා ඉන්නේ ආදරය තුළ, මේ ලස්සන ගීත තුළ, ලස්සන කතා බහක් තුළ. ඉතින් කාලය ගත වුණා අපිට දැනුවත් නැහැ. රාත්‍රී 10 කියන්නේ අපිට දුක්බරව අවසන් කරන්න තියෙන වෙලාවක්. නමුත් අපි අලුත් බලාපොරොත්තු එක්ක හෙට දවසේදීත් ඔයාව හොයාගෙන එනවා. ආදරේ මතක් කරන්නේ හෙටත් රාත්‍රී 7ට හමුවෙමු.
1: ඉතින් ඒ හමු වෙනකන් ආදරේ ගැන ආදරෙන් මතක් කරන්න. ආදරේ නම් අනිවාර්යයෙන්ම ඔයා ආදරය කරන කෙනාට පුංචි හරි වෙලාවක් වෙන් කරන්න අනිවාර්යෙන් මතක තියාගන්න. මොකද සමහර වෙලාවල් වලට අපිට ඕනේ වෙලාව. එහෙමනම් අතට ගෙහින් එන්න ආයමත් හෙට රාත්‍රී 7 වෙද්දී අපි එනවා ආදරය ගැන කතා කරන්න. සුභ රාත්‍රියක්. මම මනීෂා.
0: මම හසිත.

කාය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවත එන ජන විශ්වාසයයි.

Kembali Gatotreya. මේ මහා බෝ සම්පන්න ඉත අනර්ග ගාතාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මඳුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩතාලමට යොදා ඇති මෙම අනර්ග ගාතාරත්නය මාතලේ අවවිහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධානගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන් ශ්‍රවණය කිරීමෙන් දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගතසිත සුවපත් වේ. සියලු දුක් භය රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උරතුරු දුර වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩි වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

බැරිට බුදුවරයෙකුගේ දිවයට සමහගාරසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිවපසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාරක උපල සියලු වසාගත රෝග දුරු වේවා, මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව, අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දිනකගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මේ භාවිත කළ හැකි. සතුරු මිතුරෝ වෙති.

බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ලාභයන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භවභෝග ආහාර පාන සුලභ වේවා. රජබිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සේලී පිරිත සෑම දිනකම ඔබේ මානසික ව්‍යාපාරික ස්ථානයේ සේවා ස්ථානයේ රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන් සිහිපත් කිරීමෙන්

වහන්සේ විසින් දේශනා කර වදාළ මෙලව සහ පරලොව දිනුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇතාවු මෙම මහ පිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට

තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සිරිදිති මතිතේ ජය සිද්ධි.

සැකදුරු කර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුර බලපෑවේ ආරක්ෂාව සැලසෙන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන